0: කියනවානේ මම ඉපදුනෙත් මෙහෙ, මම ජීවත් වුනේත් මෙහෙ, මම මැරෙන්නෙත් මෙහෙ කියලා. හැබැයි ඔන්නෝයි කියන වාක්‍ය කිහිපය කියන්න වෙන්නේ නැති රටක් තියෙනවා. නෝර්වේ රාජ්‍යයට අයිති ස්වල්බාන් දූපත් සමූහයේ තියෙන කුඩා නගරයක් තමයි ලෝන්ගියේ බියෙන් කියලා කියන්නේ. එතකොට මේ නගරයේ තමයි තමන් මැරුණට වල දාන්නවත් අයිතියක් නැත්තේ. ඒක තහනම්, නීතියෙන් තහනම්.
1: උත්තරද්‍රවයේ දක්ෂිණද්‍රවයේ පුදුම දේවල් සිද්ධ වෙන්නේ නේ. සමකයාශිත තමයි විකාරම දේවල් සිද්ධ වෙන්නේ නේ. ඝර්ම කලාපී රටවල.
2: ඒ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට The Welcome Show. ඩෙංගු මාරාන්තිකයි. දැනුවත් වී වලකනමු.
3: ඔබගේ ගෙවත්ත පමණක් නොව, ගේ වටා ඇති ජලය ගලා යන කාණු පද්ධතිත හැකිතාක් පිරිසිදුව තබා ගන්න. ප්ලාස්ටික්, පොලිතින් පමණක් නොව, ස්වභාවිකව ජලය රැඳිය හැකි ස්ථාන පිළිබඳව අවධානය යොමු කරන්න.
2: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි. 89.1 89.3 Supreme Radio.

උදනවයයි විනාඩි 43යි දැන් බලාව සුප්‍රීම් රේඩියෝ අහන් ඉන්නවා නම් ඉක්මනටම මේ පතරවන් සොම් මැසේජ් එකක් දාන්න 0718 89.3 89.3 පරක් වෙන්නට නෑ හරිද?

0: සුප්‍රීම් රේඩියෝ උසස්ම තත්ත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දෙවෙනේ අඩමු මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සහ ගම්පොළ
1: ඔයන්නේ පඬිතු නෝන
2: ඇයි මුදලාලි ඒ රත්තරන් උනාට එහෙම කියන්නේ
1: ඇයි බන් නොදන්න මගුලක් නැහෙනේ
3: හා මුදලාලි මගේ ගේට් එක අලුතෙන් හදන්න කියලා
1: හදමු
3: මම මේ GI බොක්ස් බෝඩ් කරන්න ආවේ
1: දෙන්නක හොඳ වර්ගයේ
3: නෑ මට ඕනේ නම මිනුම් ප්‍රමාණය ගහලා තියෙන ගෙවන මිලට විශ්වාසයක් තියෙන මෙන්වා GI බොක්ස් බා
4: මෙන්වා මෙතින් දන්න තියෙන GI බොක්ස් බා
5: දශක පහක් පුරා පිත්තල භාණ්ඩකරණයේ ශ්‍රී ලංකේ ජනතා විශ්වාසය දෙනෝ කිරිපත් ගොඩ චාර්ලික බ්‍රාස් ස්ටේනස් සර්වේරෝ දොරලො පිත්තල පහන් ඇතුළු සියලුම පිත්තල අවශ්‍යතාවයන් වෙනුවෙන් චාර්ලික බ්‍රාස් ස්ටේනස් නුවර පාල කිරිපත් ගොඩ
6: කාලේ වැලි තලාවෙන් වැසී ගියත් සමහර මතකයන් තවමත් හදවතේ සුවඳ දෙනවා.

0: අතීතයේ සෙවනැලි අතරින් වර්තමානයේ ආදර සිතුවිලි සිතුවම් කරන Dream Night
1: සතියේ දිනවල රාත්‍රී 7ට
2: අනුග්‍රහය
3: වාර්තා පිට වාර්තා තමන කෝටි 8 NLB තනඩ තහනේ ලොතරැයි රුපියල් කෝටි 13 9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන් 89.1 89.3

0: Endless Weekend with Supreme Radio.
1: Endless Weekend with Supreme Radio. දිනවයයි විනාඩී 56යි දැන් වෙලාව. අපි මේ සින්දුවත් එක්ක මේ යන ලෑස්ති තවත් අලුත් පැයකට. අලුත් පැයේ විශේෂම දෙයක් වෙනවා, අපි TikTok live එකක් තේනවා. ඒ නිසා ඒ පැත්තට තේනුනේ. අපි කියන්නේ මේ මම හරිද?

0: වෙලාව පෙරවරු 10යි.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලාව මතක් කළේ
2: වාර්තා පිට වාර්තා කබන කෝටි 8 NLB දනඩ තහනේ ලොතරැයියේ රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත ධන නිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

නවයයි එක අසු නවයයි තුන්න සුප්‍රීම් රේඩියෝ අහසෙදිලේ පොළොවෙන් බලේ කොතන ඇහේ සුප්‍රීම් රේඩියෝ මේක සුපිරි.

0: This weekend with Supreme Radio.
1: උදේ 10යි විනාඩි 5යි දැන් බලාව තවත් අලුත් පැකට් ඇවිත් තියෙන්නේ. අලුත් පැය ඉතින් අපේ TikTok live එක ආව කියලා හැමෝම දන්නවනේ නේද? මොකද ඉතින් මම කලින් ඉඳන්ම කිව්වනේ TikTok live එක එනවා කියලා. ඉතින් ඒ නිසා තාම මේ පැත්තට ආවේ නැත්නම් ඉක්මනටම අපේ Supreme Radio TikTok page එක පැත්තට එන්න. ඇවිල්ලා අපේ live එකට එකතු වෙන්න ඕනේ. හරිද? කට්ටිය එකතු කරගන්න පුළුවන් ඒ පැත්තෙන්. ඒ නිසා මම හිතුවා දැන් ඒ පැත්තේ කට්ටිය ඉන්න නිසා මේ කට්ටියවත් එකතු කරගන්න ඕනේ කියලා. ඒ පැත්තේ ඉන්නවා මේ හුදකලා විරාමයේදී හමු වෙමුද්ද කියලා අහලා එකෙක් ඉන්නවා. එයාගේ නම හැමදාම අපිට කියන්නේ. එයාත් ඒ පැත්තේ එකතුලා ඉන්නවා. එතකොට සිතුම් ඉන්නවා. සිතුම් ඔයාලත් මම ගොඩාක් ආදරෙන් මතක් කරනවා. එතකොට තව කවුද ඉන්නේ? ගිල්ෂාන් කාශ්‍යප බණ්ඩාර නුවර ඉඳන් අපිත් එක්ක එකතු වෙනවා. ඒෂ් දිල්ෂාන් ඉන්නවා. මදුව කියලා කෙනෙකුත් ඉන්නවා. එයාට නම් ඉතින් දිගු දැස් දුටුවාම සින්දු විල්ලන්නේ. මම ට්‍රයි එකක් දෙන්නම් ඔයාට ඒ සින්දුව දෙන්න. ඒ වගේම කෞෂි ඉන්නවා. කෞෂි ඔන්න මම ඔයාවත් මතක් කරා. ඊට පස්සේ කවුද මේ ඉන්නේ? හසුන් ඉන්නවා. හසුන් ඔන්න ආවත් මතක් කරා. දිලා ඉන්නවා. එතකොට අරුණ ඉන්නවා. ඒ කට්ටියම ආදරෙන් මතක් කරන ගමන් සෝලෝ ඇඩ්මින් කියලා කෙනෙකුත් හිටියා. එයා දැන් ඉන්නවා දන්නේ. එතකොට අපේ රෂ්බෝයි ඉන්නවා. ගොඩ දවසකට පස්සේ මේ පැත්තට ඇවිල්ලා රෂ්බෝයි ඔන්න මං ඔයාවත් මතක් කරා. හරිද? එහෙනම් ඉතින් ඒ කට්ටියම එකතු කරගන්න ගමන් ඔයාට ආදරෙන් ආරාධනා කරනවා. දිගටම සුප්‍රීම් රේඩියෝ අහගෙන ඉන්න. අහගෙන ඉන්න අතර අපිට කෝල් කරන්න. අපේ TikTok live එක පැත්තට එන්න. එතකොට අපිට WhatsApp message එකක් එවන්න. 0718-893-893 තමයි ඔයා අපිට WhatsApp කරන්න ඕනේ. එහෙම නැත්නම් කෝල් එකක් ගන්න 0112-510-10. එහෙම නැත්තම් මොකද්ද කරන්න ඕනේ? එහෙම නැත්තම් ඉතින් ඔයිට පුළුවන් අපේ FB page එක පැත්තට ඇවිල්ලා අපිට message එකක් එවන්න. එහෙම නැත්තම් ඉතින් ලේසිම වැඩේ දැන් TikTok live එක ඇවිත් තියෙනවා. ඒ පැත්තට එන්න. කුමාරි ඉන්නවා ඒ පැත්තේ. කුමාරි ඔන්න ඔයාවත් මතක් කරා. එතකොට ශාෂ් ඉන්නවා ගාලේ ඉඳන්. කුමාරි කොහෙන්ද එකතු වෙන්නේ කියලා ඉක්මනටම කියන්න ඕනේ. හරිද? සඳු කියලා කෙනෙකුත් ඉන්නවා. මේ කට්ටිය එක දිගටම join වෙන ගමන් ඉන්නේ. තව පොඩි වෙලාවකින් අනිත් කට්ටියව කියන්නම්. කියලා කියන ගමන් අපි අහනවා දමිත අසංකගේ ආදරේ හිතනවා කියන සින්දුව. ආදරේ හිතනවද? කියන බාන ආදරේ හිතනවද කියලා. සමහර නම් ඉතින් ඊට දවසම දාගෙන ඉන්නවනේ ආදරේ කරන්න නේද? එතකොට ආමේ ඉස්සෙල්ලා මං කියුවේ කුමාරි කොහෙන්ද කියලා කියන්න ඕනේ කියලා. කුමාරි එකතු වෙන්නේ කුවේට් වල ඉඳන්. එතකොට මනෝජ් එකතු වෙනවා මා කුමරි ඉඳන්. ඒ කට්ටියම එකතු කරගෙන එහෙනම් අපි අහමු. වෙන මේ සින්දුව තමයි තසංකගේ ආදරේ හිතනවා.

0: Sunnaveai ekran Sunnaveai tuna Supreme Radio Radio Radio Magiyana Magiyata
1: අපට සිදුවන වැරදි වලට පවා වටිනාකමක් තියෙනවා. මොකද ඒ වැරදි මගින් ඔබට ලබා දෙන අත්දැකීම ඔබේ ජීවිතය ශක්තිමත් කරාවේ. සිහින දිනන ජයග්‍රහී දවසකට පාර කියන්නේ NLV සුබ දවසක්.
2: සුබ දවසක්.
3: අලුත් වෙලා.
2: පහසු වෙලා.
3: පැඩි පැඩි වෙලා.
2: අංක 1යි ලග්න 1යි.
3: 100ක්ම ඔබ යකේ.
2: අංක 2ක් ගැලපුණාම
3: රුපියල් 1000ක්ම අතේ.
2: අංක 2යි ලග්න 1යි
3: 2500ක් අතේ. අංක 3ට
2: 50000.
3: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000.
2: අංක 3යි ලග්න 1යි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
3: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
4: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.

0: සුප්‍රීම් රේඩියෝ උසස්ම තත්ත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දෙවෙනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සහ ගම්පොළ
1: හැපනින් ඉවනින් ඩ්‍රයිව් එක
0: ලීඩ් කරන
2: ඔබ ඉන්නේ කොහෙද කියලා
3: බොරු කියනවා ඉතින් මට උගලට බොරු කියන්න බෑනේ
1: Back to back, Sindhu Ahanma.
4: Let's go.
0: Every weekday at 4 p.m. in Portown with Ashi Ali. Satdharma Bhi Vandana. Posun Pohoda Dharma Deshaniya.
5: Meedu Haamduru Evila Dahamin Kata Kare Manasat. තිස්ස රජතුමාගේ මනසටයි කතා කළේ ප්‍රඥාවටයි කතා කළේ එතනින් ඇරඹුණු දහම ප්‍රඥා ගෝචරෝ මිනිස්සු තුළ ස්ථාපනය කරන්න උන්වහන්සේ වෙහෙසුනා කැප වුණා ඒ සියලු කැපකිරීම් අතිශයින් සාර්ථකයි
0: දේශකයන්න් වහන්සේ පන්නිපිටිය දෙපානම සිරි ධම්මින්ද විහාරවාසේ පූජ්‍ය දර්ශනපති දියුරුම්වෙල විනීත ස්වාමීන්ද්‍රයන් වහන්සේ පොහෝදා උදෑසන 7ට සුප්‍රීම් රේඩියෝ සත්ධර්මාභේ වන්දනා ජීවිතේට සිහින තියෙනවා NLB කියන්නේ ඒ සිහින සැබෑ කරන වාසනාවට කියන තවත් නමක් මේ ගොවිසෙත ලොතරැයියෙන් රුපියල් 20 ලක්ෂයේ ප්‍රථම තයාගයේ දිනාගත් නුවරඑළියේ එරන්ද පත්මකුමාර මහතා
6: අයිවන් මම රන්දු පත්මකුමාර මං ආවේ නුවරඑළිය ඉඳලා මටත් ගොවිසෙත දිනුමක් ඇදුනා අද මං ඒ දිනුම ගන්න ආවා සැහෙන පිරිසක් අද ඇවිල්ලා තිබුණා ත්‍යාග ලබා ගන්න ඒ වගේම තරුණ පරම්පරාවටත් මං වගේම කියන්නේ විශ්වාසයෙන් යුතුව ටිකට්පත් ගන්න ඔබටත් දිනුම් අවස්ථාවක් ලැබේ හැමදාම වන්නම් කියන්නේ හැකිපමණින් ගන්න ගත්තොත් තමයි දිනුමක් ඇදෙන්නේ ඇත්තට මමත් විශ්වාස කරේ නෑ මටත් දිනුමක් ආවට පස්සේ තමයි මං විශ්වාස කරේ මේක ඇත්ත දෙයක් කියලා හැමදාම ගන්න කියලා තමයි ඉල්ලීමක් කරන්නේ. බොහොම ස්තුතිවන්ත වෙනවා ජාතික ලොතරැයි මණ්ඩලයට මේ වගේ ජයග්‍රහණයක් ලබා දෙනවට.
0: ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLB 89.1 89.3

උදේ 10යි වෙනාඩි 22යි දැන් බලවව යන්න හදන්නේ අපි වහන්ගෙන යාළුවෝ ටික මතක් කරන්න. කොහෙටද යන්න ඕනේ? යන්න හදන්නේ පිළියන්දලට. පිළියන්දල දම්පෙන් ඉන්නෝ මේ වෙලාවේ අපි වහගෙන සරත් ප්‍රේම කුමාර. එයා කිව්වා එයාගේ පවුල කටිය එකතු කරගන්න කියලා. වයිෆ් ඉන්නෝ වසන්ති රේණුකා. එතකොට සදික ඉන්නෝ, සදික නෙමෙයි සජික. එතකොට කෞශල්‍යා ඉන්නවා, චනුත්ම ඉන්නවා, ඩිෂානි, ලක්මින, සරත් මේ කට්ටිය එකතු කරගන්න කියලා තමයි කියන්නේ. ඒ වගේම සමිත ඉෂාන ඉන්නවා මාතලේ නාවුල ඉඳන් වට්ස්ඇප් බලන්න කියලා එවලා තියෙනවා අපේ TikTok එක පැත්තෙන්. කොහොම මේ වට්ස්ඇප් ෆෝන් එක හොයාගන්න බැරි වෙනවනේ. RP මාවත් එකතු කරගන්න කුවේට් වලින් ඉඳන් අහගෙන ඉන්නවා කියලා තමයි කියන්නේ. එතකොට කොරියාවෙන් ඉඳන් අපි වහගෙන ඉන්න අපේ කෞශල්‍යා, ඔර මං අකිව ආවත් ගොඩාක් ආදරෙන් මතක් කරා. සිතම් කියනවා මාවත් එකතු කරගන්න, මගේ ආදරණීය බිරිඳවත් එකතු කරගන්නලු. සිතම් වා බැඳලාද? මම මෙච්චර කල් ඉඳන් හිටියා බැඳලා නැහැ කියලා. ඔයාවත් ඔන්න මම මතක් කරා. ඒ වගේම තමයි කෞෂී මාවත් එකතු කරගන්න කියලා තියෙනවා. පසින්ද ඔෆිෂියල් ගුඩ් මෝර්නින් පසින්ද, ඔයාවත් ඔන්න මම මතක් කරා. ඒ වගේම තමයි බොතේජෝ ඉන්නවා, බොතේජෝ ඔයාවත් මතක් කරන්න ඕනේ. ගිර්ෂාන් කාශ්‍යප් බණ්ඩාර එකතු කරගන්න ඕනේ. මං කියලා ඉන්නව හර්ෂ. හර්ෂගේ නම හොයන්න මට මෙතනට අත්කාශයක් කරන් එන්න වෙනවා. හරි හර්ෂ, ඔන්න මං ඔයාවත් එකතු කරගත්තා. එයාවත් ගොඩක් ආදරෙන් මතක් කරවන්න මම. මදූෂ හේෂාන් තව පොඩ්ඩෙන් අමතක වෙනවා. මදූෂ හේෂාන් හැමදාම අපි වහගෙන ඉන්න යාළුවෙක්. මදූෂ, ඔන්න මං ඔයාවත් ගොඩක් ආදරෙන් මතක් කරා. විහංග කියනවා. විහංග අපිට මේ කුඩම්මගේ සැලකිරිය. එහෙම නෑ, එහෙම නෑ, එහෙම කුඩම්මගේ සැලකිරි කාටවත් දෙන්නේ නෑ මම. මං ගොඩක් ආදරෙන් ඔයාලව එකතු කරගන්න. විහංග ඔන්න මං ඔයාවත් මතක් කරා. මේක සමහරක් විට ඉතින් එක්කෙනෙක් දෙන්නෙක් මගේ ඇරෙන්න පුළුවන්, අමතක වෙන්න පුළුවන්. හැබැයි ඔයා එතකොට ඉක්මනටම කියන්න ඕනේ මාව අමතක වුණා කියලා. අන්න එතකොට තමයි මං ඉක්මනට මාව මතක් කරන්න යන්නේ. ඒ නිසා තරහ වෙන්න නැතුව මේ ඔයා කියන්න ඕනේ. හරිද, කාවද එකතු කරගන්නේ? එතකොට කට්ටිය කවුද කියලා කියන්න. මේ මට කෞෂික මැසේජ් එක කියවන්න පොඩි වෙලාවක් යයි වගේ. මේකට ලෝඩ් වෙන්නේ නැහැ වට්ස්ඇප් මැසේජ් ටික. ඉක්මනට මං ඔයාගේ මැසේජ් එක කියවන්න. ඒ කටියව මතක් කරන ගමන් ඔයාට පුළුවන් තාම අවස්ථාව තියෙනවා ඉක්මනටම කෝල් එකක් ගන්න. එහෙම නැත්නම් වට්ස්ඇප් මැසේජ් එකක් කියවන්න. එහෙම නැත්නම් අපේ TikTok එක පැත්තට එන්න. අපි ලයිව් එක ඇවිත් තියෙන්නේ. එහෙනම් මේ වෙලාවේ සුප්‍රීම් රේඩියෝ අහන් ඉන්න ඔයාවත් එකතු කරගෙන මොකක්ද අහන්නේ අපි? සින්දු අපි අහමු. බිලිගේ සින්දුවක්. එහෙම හොඳයිනෙ. බිලිගේ සින්දුවක් අහන්න. එහෙනම් දිගටම අහගෙන ඉන්න මේ සුප්‍රීම් රේඩියෝ එන්ලස් වීකෙන්ඩ්.

සිින්දුව අතර මැදම ආවා පහු ටිකක් මතක් කරන්න මොකද මේ පැත්තෙන් තැන්කව අපි අමතක් කරාට කියලා මැසේජ්යනවා. සසින්නෝ මෙවලාව අපි ජපාන දන් අහගෙන සසිවන්න යාවත එකතු කරගත්ත මේටක සතුරුවන් ඉන්නවා මොනරාගලින් හසලකින් ඉන්නවා මනෝජ් මනෝජ අතකතු කරගන්න ගමන් අපි හම මෙසෙන්න්නවා.

0: සුප්‍රීම් රේඩියෝ
1: දශක පහක් පුරා පිත්තල බහඬ කරනේ ශ්‍රී ලංකේ ජනතා විශ්වාසයෙන් දෙනෝ කිරිපත් ගොඩ චාන්නික බ්‍රස් ටේලර්ස් සරුමේරෝ දොරලෝ පිත්තල පහන් ඇතුළෝ සියලුම පිත්තල අවශ්‍යතාවයන් වෙනුවෙන් චාන්නික බ්‍රස් ටේලර්ස් නුවර පාර කිරිපත් ගොඩ.
2: කාලේ වැලි තලාවෙන් වැසී ගියත් සමහර මතකයන් තවමත් හදවතේ සුවඳ දෙනවා.

0: අතීතයේ සෙවනැලි අතරින් වර්තමානයේ ආදර සිතුවිලි සිතුවම් කරන Dream Night
1: සතියේ දිනවල රාත්‍රී 7ට
2: අනුග්‍රහය
3: එන්න පියල් 40ක දිනුම් අවස්ථා අත්ම දෙන කොටු දෙකට දාහක්

0: Welcome show. ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පැතුන.
1: සාමාන්‍යයෙන් අපි කියනවානේ මම ඉපදුනේත් මෙහෙ, මම ජීවත් වුනේත් මෙහෙ, මම මැරෙන්නෙත් මෙහෙ කියලා. හැබැයි ඔන්නෝයි කියන වාක්‍ය කිහිපය කියන්න වෙන්නේ නැති රටක් තියෙනවා. නෝර්වේ රාජ්‍යයට අයිති ස්වල්බාන් දූපත් සමූහයේ තියෙන කුඩා නගරයක් තමයි ලෝන්ගේබියන් කියලා කියන්නේ. එතකොට මේ නගරයේ තමයි තමන් මැරුණට වල දාන්නවත් අයිතියක් නැත්තේ. ඒක තහනම්, නීතියෙන් තහනම්.
2: උත්තරද්‍රවයේ දක්ෂිණද්‍රවයේ පුදුම දේවල් සිද්ධ වෙන්නේ නේ. සමකයාශිත තමයි විකාරම දේවල් සිද්ධ වෙන්නේ නේ. ඝර්ම කලාප රටවල
0: ඒ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට The Welcome Show.
1: බලන්නකෝනේ අපේ ළමයට හරි ලස්සනට සින්දු කතන්දර කියන්න පුළුවන්. හැබැයි ඉතින් ඒවට තැනක් නැහනේ.
3: ඇයි අනේ, සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩක්ගේ උදෑසන තියෙන්නේ.
4: අපිට ජපාන් ඉගෙන ගන්නත් පුළුවන්. ලස්සන ලස්සන කතන්දර අහන්නත් පුළුවන්නේ.
0: හැඩකාර දඟකාර පොඩිත්තු වෙනුවෙන්මයි
4: මේ ඔක්කොටම සතියේ දින පහම උදේ 6 ඉඳන් 7 වෙනකන් සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩන්ගේ උදැසන අහන්න ඕනේ.
0: 89.1 සුප්‍රීම් රේඩියෝ මගේ හඬ මගේ රට. ඩෙංගු මාරාන්තිකයි, දැනුවත් වී වනකලමු.
5: ඔබට හෝ ඔබේ පවුලේ අයෙකුට පැය 48කට වඩා වැඩි කාලයක් උණ පවතින්නේ නම් වහාම සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකු හමු වී ප්‍රතිකාර ලබා ගන්න. විශේෂයෙන් ගර්භණී මව්වරුන්, කුඩා දරුවන්, වයස්ගත පුද්ගලයින් සහ වෙනත් නිදන්ගත රෝග ඇති පුද්ගලයින් උණ වැළඳුණු වහාම ඉක්මන් වෛද්‍ය ප්‍රතිකාරවලට යොමු වන්න.
0: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි. 89.1 89.3 Supreme Radio.

0: 89.1 Supreme Radio. සමරු බලක බදකම් කුසලාන පාසල් නිල ලාංඡන අකුරු සහ මෝස්තර කැපීම දැන් නවීන ලේසර් තාක්ෂණයෙන් හොඳම නිමාවකින් බෙල්ලන්විල ඔප්නිම් ප්‍රොඩක්ෂන්ස් වෙතින් අමතන්න 0.7 600 1022
1: ගොඩ වෙන්න ටිකට් ගන්න කට්ටිය ගොඩ වෙන්න බස් එක යන්න හදන්නේ
2: මල්ලී කොරෝනා එක ටිකට් එකක් දෙන්න ප්ලීස් මේ අපිට නම් සෙකන්ඩ් වෙන්න බෑ ඔයත් ගන්න ටිකට් එකක් පොෂ් විදියට අයියා අපිට ටිකට් දෙකක් ට්‍රයලට
3: පිටරට උදවිය මයි හිතේ අනේ මලයෝ අපිට කහට ගස් දිගලියට දෙන්නකෝ
2: අයියා මේ සින්දුවම දානවා නම් ෂොටක් අපිට ගැලපෙන දාන්න හරිද
1: හරි අහරෙන් මෙහෙන් කොහොම ආවත් දවල් 12ට අපි අහන්නේ සුප්‍රීම් රේඩියෝ ලන්ච් බ්‍රේක්
0: අතන මෙතන කොතනත් සතිය දවස් පහම දවල් 12ට අහන්නේ
2: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් තමයි
4: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් වෙන් වී බැක්
3: මෙච්චර ඉක්මනට උදේ වෙලාද හදත් එකම රූටින් එක
2: අනේ පුතේ ඔය ටූත් පේස්ට් එක නෙවෙයි ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක මොකද අනේ ඔය මේස් දෙක පටලන් පේන්නේ නැත්ද හරියට දාගන්නකෝ
4: The welcome show
0: කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන hina vela aasave padana gannatu padan ganna satiya dawas pahema udeyata
4: The welcome show
2: anugrahaya
5: inna

0: ඉංජිනේරුවෙක් විදිහට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RV500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
1: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
2: 89.1 89.3
1: Supreme Radio.

අලත් පෑකට යන්න හරියටම තව විනාඩි 3යි තියෙන්නේ. හැබැයිට කලින් මට හිතුණා උපන්දින සුබපැතුමක් තියෙන නිසා ඒක දෙන්න ඕනේ කියලා. චූටි දුවගේ උපන්දිනයක් තියෙනවා. අද සෙනානි දුවගේ උපන්දිනේ, කලසිනි උපන්දිනේ සමරනවා කියලා තමයි කියන්නේ. සෙනානි, ඔයා අපි වහගෙන නේද ඉන්නේ? ඔයාට සුබ උපන්දිනයක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. හැමදාම සතුටින් ආදරෙන් හරිම ක්‍රියාශීලී විදියට ඉන්න ඕනේ, හරිද? ඉස්කෝලේ වැඩට ගෙහෙම හරි පරිස්සමට කරගන්න ඕනේ, හරි? මොකද ඉතින් ඔයාගේ අම්මයි තාත්තයි එතකොට පවුල කට්ටියයි ඊට පස්සේ ආශී සීයේ හැමෝම කැමති ඔයා හරිම ලස්සනට හැදෙනවට, හරිද? එහෙනම් ඉතින් ඔයා හරිම ලස්සනට චූටි දුවෙක්නේ නේද? හරි ලස්සනට ඉස්කෝල වැඩටි කරගෙන අම්මයි තාත්තයි එක ආදරෙන් ආශී සීයේ එක ආදරෙන් පවුල කට්ටියත් එක ආදරෙන් ඉන්න ඕනේ, හරිද? අපිට කතා කරලා කිව්වේ ඔයාගේ අත්තම්මනේ. ඔයා අත්තම්ම කියද්දි කියන්නේ ආච්චි කියලාද කියන්නේ? කියන්නේ කොහොමද කොහොමද කියන්නේ කියලා කටපැද්දෙන් නිර්මලී කතා කරලා තමයි කිව්වේ අද එයාගේ මිනි පිහිගේ උපන්දිනය කියලා. තාත්තා ක්‍රිෂ්මාල්, එතකොට අම්මා හංසී, ඒ වගේම ක්‍රියානා, ක්‍රිෂෙන්ඩා, ක්‍රිෂේන්, ක්‍රිනේෂ් මේ හැමෝම ඔයාට සුබ උපන්දිනයක් කියලා ඔන්න ප්‍රාර්ථනා කරනවා. ඒ කට්ටිය විතරක් නෙමෙයි සුප්‍රීම් රේඩියෝ අපේ හැමෝමත් ඔන්න ඔයාලට සුබ උපන්දිනයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. චෙනුල් දාලා තියෙනවා මැසේජ් එකක්, එයාගේ තද උපන්දිනය කියලා. චෙනුල්, ඔයාටත් සුබ උපන්දිනයක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. හැමදාම සතුටින් ආදරෙන් ඉන්න පුළුවන් වෙන්න ඕනේ, ඔයාගේ ජීවිතේ හැමදේම හරියන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම තමයි සමුරායි කියලා කෙනෙක් ඉන්නවා අපේ අසේල ඉන්නවා සුපුරුදු විදියටම. අසේලව ඔයාවත් එකතු කරගත්තා. ඒ වගේම තමයි තව කවුද ඉන්නේ, රෂ් බෝයි ඔයාව මතක් කළා නේද? දැන් මට මතක කට්ටිය හොයාගන්නත් බෑ. ශ්‍රියානි ඉන්නවා, එතකොට GN20 වීඩියෝ කියලා කෙනෙක් ඉන්නවා, නිලෝ ඉන්නවා, හෂාන් ඉන්නවා, ඒ වගේම අයේෂා, රුවන් මලි, හරි රුවන් මාලි, හරි දිමුතු, දිල්රක්ෂි, ඒ වගේම ෆස්මා අයමන් ඉන්නවා. ඔව්, ඒ කට්ටිය තමයි ඉන්නේ. ශාන් ඉන්නවා, හිරාන් පෙරේරා ඉන්නවා. මේ කට්ටියම ගොඩාක් ආදරෙන් මම මතක් කරනවා. ඒ කට්ටියම එකතු කරගෙන උපුල් ජයවර්ධන ඉන්නවා අපේ WhatsApp එක පැත්තෙන්. උපුල් ගුඩ් මෝර්නින් ඔයාට. ඔන්න මම ඔයාවත් මතක් කරා. ඒ හැමෝම එකතු කරගන්න ගමන් අපි අහමු මොකද්ද අපි අහන්නේ? සෙන්කඩ කරන වරට සින්දු අහමුද? එහෙනම් මේ වෙලාවේ සුප්‍රීම් රේඩියෝ අහගෙන හැමෝම එකතු කරගෙන අපි අහමු. නෑ ඒක නෙමෙයි. කවුද ඔබ, කවුරුන්දෝ සින්දු අපි අහන්නේ? තව ටික වෙලාවකින් සෙන්කඩ කරන වරට සින්දු අහමු.

0: Endless Weekend with Supreme Radio.
1: එකොළහයි විනාඩි අටයි දැන් වෙලාව. අද ඉරිදා. දැන් ගොඩක් කැටිය නම් ඉතින් අනුරාධපුරේ පැත්තේ යන ගමන් ඉන්නේ නේද? සමහර අය අනුරාධපුරේ පැත්තට යනවා. මොකද ඉතින් පොසොන් පොහේ සමරන්නේ ගොඩක් අය දෙන්නේ අනුරාධපුරේ පැත්තටනේ. කොහොම වුණත් කමක් නැහැ, යන ගමන පරිස්සමට යන්න අනිවාර්යෙන්ම. යන ගමන හොඳට පාරේම බලාගෙන යන්න ඕනේ. හරිද? රියානතුරු අවුම පොහයක් වෙන්න ඕනේ මේ පාර නම්. මොකද ගොඩාක් අය අපිට මේ දවස් ටිකම වැඩිපුර මහන්න හම්බ වෙන්න රියානතුරු සිද්ධ වෙනවා කියලානේ. ගොඩාක්ම බස් අනතුරු සිද්ධ වෙනවා. එතකොට මොටර අනතුරු, යතුරු පැදි අනතුරු ගොඩාක් සිද්ධ වෙන නිසාම අනිවාර්යෙන්ම ඔයා පරිස්සමට යන්න ඕනේ යන තැනක. හරිද? යන තැනක පරිස්සමට යන්න. මොකද ඔයා එනකන් බලාගෙන පවුලේ හැමෝම ඉන්නවා කියන එක අමතක කරන්න එපා. ඒක මතකෙට එනකොට ඔයා අනිවාර්යයෙන්ම ඔය වේගෙන් යන්න හිතාගෙන හිම ඉන්නවා නම් ඒක ඉබේම අඩු වෙනවා. මොකද අම්මා තාත්තා වෙන්න පුළුවන්, ඔයාගේ වයිෆ් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ඒ කට්ටියම ඔයත් එක්ක යනවා වෙන්න පුළුවන්. සමහර විට වාහනේ ඩ්‍රයිව් කරන්න ඔයා වෙන්න පුළුවන්. ඒ හැමෝගෙම ජීවිත තියෙන ඔයාගේ අතේ කියනකත් අමතක කරන්න එපා. හරිද? ඒ වගේම තමයි මේ ජාතික පොසොන් උත්සවය ඓතිහාසික මිහින්තලේ අනුරාධපුර අටමස්ථානයේ සහ තන්තිරිමලේ රජමහ විහාරස්ථාන කේන්ද්‍ර කර ගනිමින් විශේෂම ආරක්ෂාවක් දෙනවා කියලා සඳහන් කරලා තියෙනවා පොලිසිය. මේ සඳහා නිල ඇඳුමින් යුත් පොලිස් නිලධාරීන් 3180 දෙනෙකු ඇතුළු 3500කට අධික පොලිස් නිලධාරීන් රාජකාරී ඇඳවන්න නියමිතයි කියලා උතුරු මැද පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තිලක් සිය ධනපාල මහතා සඳහන් කරලා තියෙනවා. ඉතින් ඒ වෙනුවෙන් විශේෂම සේවාවක් පැවැත්වුණා කියලා තමයි ඔවුන් සඳහන් කරන්නේ. ඒ වගේම විශේෂ බස් ධාවනයක්, දුම්රිය ධාවනයක් තියෙනවා කියලා කරින්ම සඳහන් කරලා තිබ්බා. ඉතින් ගමන අපහසුතාවයෙන් තොරව ගිහින් එන්න පුළුවන්. හැබැයි ඉතින් ලොකු අපහසුතාවයක් නැති වෙයි කියලා මත් හිතන්න අමාරුයි. මොකද ගොඩාක් කැටිය පොසොන් පොයට යන්නේ අනුරාධපුරේ පැත්තටනේ. ඒ නිසා ඉතින් ඔයා ඔයාගේ පරිස්සම තියාගෙන එන්න ඕනේ. හරිද? මතකයිනේ කොහේ කොතන කොහොම ගියත් පරිස්සමෙන් අනික පුංචි දරුවෝ හැම අරන් යනවනම්, විශේෂයෙන්ම අනුරාධපුරේ පැත්තට යනවනම්, ජයශ්‍රී මහබෝධියට ඔය පැත්තට යනවනම් එහෙම සෙනඟ ගොඩාක් ඉන නිසා පොය දවසක්නේ, පොය දවසට ඔය පැත්තේ රුවන්වැලි මහා සෑය ගාව, එතකොට ජයශ්‍රී මහබෝධිය ගාව සෙනඟ ගොඩක් ඉන නිසා ඔයාගේ දරුවව වැරදිලාවත් අතෑරගන්න එපා. මොකද දරුවේ අතරමං වෙන්න තියෙන ඉඩකඩ වැඩි. මොකද ලොකු පරිසරයක්. ඒ වගේම තමයි සෙනඟ ගොඩාක් ඉන්නවා. සෙනඟ අතර දරුවෝ අතරමං වෙන්න තියෙන ඉඩකඩ වැඩි. ඉතින් ඒ නිසා දරුවා ගැන අවධානයෙන් යන්න, ඒක තමයි නුවරට සුදුසුම දේ වෙන්නේ. හරිද? මොකද දරුවෝ අතහැරගන්න එපා. ඒ වගේ තැන්වලදී සෙනක ගොඩාක් ඉන්න තැන්වල සමහරක් විට දරුවාට තේරෙන්නේ නැති වෙයි කරන්න ඕනේ මොකක්ද කියන එක. ඉතින් ඒ නිසා අවධානයෙන් යන්න. මොකද ඒ තැන්වලට ගිහිල්ලා අපි එන්නේ අපේ හිත නිවා ගන්නනේ. අපේ හිත නිවා ගන්න යන තැනදී හිත අවුලවාගෙන එන්න උවමනා නැහැ. ඒ නිසා ඔයා පරිස්සමට යන්න, ඔයාගේ දරුවෝ ගැන බලන්න, යන එනකම පරිස්සමට යන්න. ඒ හැම තැනකදීම සුප්‍රීම් රේඩියෝ අපි ඔයා ගාව ඉන්නවා කියන එකත් අමතක කරන්න එපා. ඒ වගේම තමයි මිහින්තලා පාමුල අද, එතකොට හෙට, අනිත් කියන දවස් තුනේදී දන්සලක් තියෙනවා පැය 24ම ක්‍රියාත්මක. ඉතින් ඒක තියෙනවා කියලා මතක් කරන්න ඕනේ. මොකද සුප්‍රීම් රේඩියෝ අහන් ඉන්න කෙනෙක් තමයි අපිට කතා කරලා කිව්වේ එහෙම දන්සලක් තියෙනවා කියලා. අපි ඉතින් මේ දාස්ත්‍රිය පොඩ්ඩක් ඒක ගැන මතක් කරා. සහ රට පුරාම මේ වරකට දන්සල් 18,000කට කිට්ට වෙන්න තියෙනවා කියලා තමයි කියන්නේ. ලියාපදිංචි වෙන්න ඕනේ කියලා කලින්ම සඳහන් කරලා තිබ්බා. ඒ ආකාරයෙන් ලියාපදිංචි වෙලා තියෙනවා කියලා සඳහන් වෙලා තියෙනවා. කොහොම හරි ඉතින් පරිස්සමට පිළිවෙලට පොසොන් පොහේ වැඳගෙන කට්ටිය එන්න ඕනේ. හරිද? ඒ ගැන මතක් කරන ගමන් එහෙනම් අපි යන ලෑස්ති සින්දුවකට. හැමෝම ආදරේ කරන සින්දක් තමයි අහන්නේ.

0: Asuna viai eka, asuna viai tuna. Supreme Radio. Supreme Radio. Supreme Radio. Wage yanda, wage rata.
1: අපට සිදුවන වැරදි වලට පවා වටිනාකමක් තියෙනවා. මොකද ඒ වැරදි මගින් ඔබට ලබා දෙන අත්දැකීම ඔබේ ජීවිතය ශක්තිමත් කරාවේ. සිහින දිනන ජයග්‍රාහී දවසකට පාර කියන්නේ NLB සුබ දවසක්.
2: සුබ දවසක්.
3: අලුත් වෙලා.
2: පහසු වෙලා.
3: තෑගි පැඩි වෙලා.
2: අංක 1යි ලග්න 1යි.
3: 100ක්ම ඔබ යතේ.
2: අංක 2ක් ගැලපුණාම
3: රුපියල් 1000ක්ම අතේ.
2: අංක 2යි ලග්න 1යි
3: 2500ක් අතේ. අංක 3ට
2: 50000.
3: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000.
2: අංක 3යි ලග්න 1යි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
3: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
4: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.

0: සුප්‍රීම් රේඩියෝ උසස්ම තත්ත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දෙවේනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල්ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සාගම්පොළ
1: දශක පහක් පුරා පිත්තල භාණ්ඩකරණයේ ශ්‍රී ලංකේ ජනතා විශ්වාසය දෙනු කිරිපත් ගොඩ චාලික බ්‍රස් ස්ටේනස් සරුමේරු දොරලෝ පිත්තල පහන් ඇතුළු සියලුම පිත්තල අවශ්‍යතාවයන් වෙනුවෙන් චාලික බ්‍රස් ස්ටේනස් නුවර පාර කිරිපත් ගොඩ
2: මහරජ උත්තමයන් වහන්සේ රාජ සභාවට සැපත් වෙන වගයි
3: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙන එනු
4: එම මෙහෙම
5: පස්වන් දහසකන සමාවසර රාජෝත්තමයන් වහන්ස
3: අහල පහල නිවැසියන්ට බාධා වන ලෙස තා ഘോഷා පවත්වන්නේ මන්ද පවසව
6: අනේ මහරජතුමනි මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නැහැ දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මෝ
3: ඈ හැබෑවට
1: සතිය දවස් පහේම දහවල් දෙකට
0: සින්දු කපේ විත් නිමේෂා නිමේෂා The Welcome Show ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පෑ තුන
1: සාමාන්‍යයෙන් අපි කියනවානේ මම ඉපදුනේත් මෙහෙ මම ජීවත් වුනේත් මෙහෙ මම මැරෙන්නෙත් මෙහෙ කියලා. හැබැයි ඔන්නෝයි කියන වාක්‍ය කිහිපය කියන්න වෙන්නේ නැති රටක් තියෙනවා. නෝර්වේ රාජ්‍යයට අයිති ස්වල්බාන් දූපත් සමූහයේ තියෙන කුඩා නගරයක් තමයි ලෝන්ගේ බියෙන් කියලා කියන්නේ. එතකොට මේ නගරයේ තමයි තමන් මැරුණට වල දාන්නවත් අයිතියක් නැත්තේ. ඒක තහනම් නීතියෙන් තහනම්.
3: උත්තරද්‍රවයේ දක්ෂිණද්‍රවයේ පුදුම දේවල් සිද්ධ වෙන්නේ නේ. සමකේ ආශිත තමයි විකාරම දේවල් සිද්ධ වෙන්නේ නේ. ඝර්ම කලාප රටවල
0: ඒ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට The Welcome Show 89.1 89.3

0: Endless Weekend with Supreme Radio.
1: Endless Weekend with Supreme Radio.
2: මට හිතෙන්නේ ඇත්තටම මේ දිනේෂ් සින්දුව කියලා තියෙන්නේ මේ වැහි නැටුමට මොකක් හරි තියෙන එකක් අල්ලලද කොහෙද. මං හිතන්නේ එහෙම වෙන්නේ නැති නේද? ඔයාලට එහෙම හිතෙන්නේ නැද්ද? මොකද දිනේෂ්ගේ සින්දුව අහපු ගමන්ම මේ පැත්තෙන් වහින්න පටන් ගන්නවා. සහ කාලගුණෙන් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරලා තියෙනවා. තද සුලන් සහ රළු මුහුද ප්‍රදේශ පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් තමයි නිකුත් කරලා තියෙන්නේ. අද උදෑසන 11ට තමයි මේක නිකුත් කරලා තියෙන්නේ. හෙට උදෑසන දක්වා ඉදිරිපැය 24ක කාලය තුළ බලපැවැත්වෙනවා කියලා තමයි කියන්නේ. ඒ අනුව කංකසන්තුරිය සිට මන්නාරම, කොළඹ, ගල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ සඳහා මෙම අවවාදාත්මක නිවේදන නිකුත් කරලා තියෙනවා කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. මෙම මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 50ක් 60ක් දක්වා වැඩි වෙන අතර එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු වෙන්න පුළුවන් කියලා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඔන්න වැඩි වශයෙන් අනුතුරු අඟවලා තියෙනවා. ඒ වගේම හලාවත සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ උස මීටර 2.3 පමණ ඉහළ යන්න පුළුවන් කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. ඉතින් ඒ නිසා අවධානයෙන් ඉන්න කියලා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරලා තියෙනවා. ඒ නිසා ඉතින් පරිස්සම් වෙන්න ඕනේ. හරිද? පරිස්සම් අංකයකට තියාගන්න. විශේෂයෙන්ම මුහුදු ආශ්‍රිත ප්‍රදේශවල ගොඩක් කට්ටිය ඉන්නවා. ඉතින් ඒ කට්ටිය පරිස්සම් වෙන්න. ඒ ගැන වැඩිපුර අවධානය යොමු කරගන්න. ධීවර කට්ටියටත් විශේෂ නිවේදනයක් නිකුත් කරලා තියෙන්නේ. ඉතින් ඒ නිසා පරිස්සම 10%. හරිද? එහෙනම් ඉතින් ඒ ගැන මතක් කරන ගමන් අපේ ලයිව් එක පැත්තෙන් කට්ටියක් ඉන්නවා. ටෙඩි ඉන්නවා. ටෙඩි ඔන්න මම ඔයාවත් මතක් කරා. අලුතෙන් එකතු වෙච්ච යාළුවෝ ටික. සුදු එන්නස් ඉන්නවා. සුදු එන්නස් ඔයාවත් මම මතක් කරා. අපේ වර්ණේ ඉන්නවා. වර්ණේ ඔයාවත් එකතු කරගත්ත ගොඩාක් ආදරෙන්. ඒ කට්ටියම ගොඩාක් ආදරෙන් මතක් කරන ගමන් රශ්මික නවංජන ඉන්නවා. රශ්මික ඔයාවත් මතක් කරා. එතකොට මදුෂාන් ඉන්නවා. මදුෂාන් නිලු. එතකොට චතු ඉන්නවා. කුමාරි. මේ කට්ටියම ගොඩාක් ආදරෙන් මතක් කරා. ඒ කට්ටියම ගොඩාක් ආදරෙන් මතක් කරන ගමන් ටෙඩි මං හිතන්නේ එකතු වෙන්නේ තව කෙනෙක් ඉන්නව මතක් කරන්න. සමරසිංහ ඉන්නව මේ වෙලාවේ අපි වහගෙන. සේරුවවල කේඩියේ සමරසිංහ පොලේ හැමෝමත් එකතු කරගන්න කියලා තියෙනවා. හර්ෂණී, මල්කා, මදුමාලි ඔන්න ඔයාවත් එකතු කරගත්. එතකොට ජාලිය ඉන්නවා. ජාලිය ඔන්න ඔයාවත් මතක් කරා. එම්ජේ මේ දැන් ලයිව් එකට එකතු වෙනවා. එම්ජේ ගුඩ් මෝර්නින් ඔන්න ඔයාවත් මම මතක් කරා. ඒ කටියම එකතු කරගෙන අපි ආවම සින්දුව.

0: ප්‍රේම් රේඩියෝ සමරු බලක බදකම් කුසලාන පාසල් නිලලාංචන අකුරු සහ මෝස්තර කැපීම දැන් නවීන ලේසර් තාක්ෂණයෙන් හොඳම නිමාවකින් බෙල්ලන්විල ඔප්නිම් ප්‍රොඩක්ෂන්ස් වෙතින් අමතන්න 0.7යි 600යි 18යි 22
1: වාර්තාපිට වාර්තා තබන කෝටි 8 NLB දනඩිතහනේ ලොතරැයියෙන් රුපියල් කෝටි 13 9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත දනනිදහනේ බෙලදීගෙන ඔබත් කෝටි
0: ලොව සුන්දරතම පාරාදීසේ
2: මන බැඳුණු ඇසේ නොගැටුණු තන් සොයා උතුම යම සත්‍චාරයක්
0: Travel with Supreme
2: සතිය දවස් පහේම
3: The Welcome Show අහන්න
0: ඩෙංගු මාරාන්තිකයි දැනුවත් වී වලකනමු
2: ඉවතලන ප්ලාස්ටික් වීදුරු බඳුන් බෝතල් සහ ටින් ආදිය එකතු කර ජලය නොරදෙන සේ තබා ගන්න. ඉවතලන ටයර් රාතියට වැලිපුරවා සිදුරු කර ජලය නොරදෙන සේ කපටා කරන්න.
0: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි. 89.1 89.3

0: සුප්‍රීම් රේඩියෝ උසස්ම තත්ත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළෙන් සල්චාලය කසාගල ග්‍රීන් සුෆා ශාකා මාතලේ අතුරුගිරිය කඩුවෙල ගණේමුල්ල නාරම්මල් සාගම්පල කසාගල සමූහ ව්‍යාපාර හා සම්බන්ධ වන්න අමතන්න 01112 864 012.
1: ගොඩ වෙන්න ටිකට් ගන්න කට්ටිය ගොඩ වෙන්න බස් එක යන්න හදන්නේ
2: මල්ලී කොරෝනාගල් ටිකට් එකක් දෙන්න ප්ලීස් මේ අපිට නම් සෙකන්ඩ් වෙන්න බෑ ඔයත් ගන්න ටිකට් එකක් පොෂ් විදියට අයියා අපිට ටිකට් දෙකක් ට්‍රයලට
3: පිටරට උදවිය මයි හිතේ අනේ මලයෝ අපිට කහට ගස් දිගලියට දෙන්නකෝ
2: අයියා මේ සින්දුවම දානවා නම් ෂොටක් අපිට ගැලපෙන දාන්න හරිද
1: හරි අහරෙන් මෙහෙන් කොහොම ආවත් දවල් 12ට අපි අහන්නේ සුප්‍රීම් රේඩියෝ ලන්ච් බ්‍රේක්
0: අතන මෙතන කොතනත් සතිය දවස් පහම දවල් 12ට අහන්නේ
2: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් තමයි
4: සුප්‍රීම් ලන්ච් බ්‍රේක්
0: දහම් අමාවෙන් වන්දනීය වූ පුදුබිමක ප්‍රෞඪ අතීතය සොයා යන සම්මා වායාමය ශාසන ප්‍රදීපය
5: මෙවර මඩපාත ශ්‍රී ශෛලතලාරාම පුරාණ විහාරස්ථානයේ සිට පොසොන් පුන් පොහෝදා සවස 6ට
0: ශාසන ප්‍රදීපය
6: මෙච්චර ඉක්මනට උදේ වෙලාද හදත් එකම රූටින් එක
2: අනේ පුතේ ඔය ටූත් පේස්ට් එක නෙවෙයි. ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක.
7: මොකද අනේ ඔය මේස් දෙක පටලන් පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
8: The Welcome Show.
9: කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන hina vela ආසාවෙන් පටන ගන්න දෝ පටන් ගන්න සතිය දවස් පහේම උදේ 7ට.
8: The Welcome Show.
5: අනුග්‍රහය.
10: වාර්තා පිට වාර්තා කබන කෝටි 8 NLB තනඩි තහනේ ලොතරැයියේ රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරි ත්‍යාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තනනි දහනේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
11: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා
12: මෙල්වා එක ලංකාවේ එක අපේම එක
13: 89.1
14: 89.3
15: Supreme Radio Endless Weekend with Supreme Radio
16: එකලහයි විනාඩි 53යි දැන් වෙලාව. දැන් ඉතින් පොඩි බ්‍රේක් එකකට යන්න වෙලාව ඇවිත් තියෙනවා. මොකද ආපහු මම දවල් එක වෙදින ඔයාව හොයාගෙන පොඩි බ්‍රේක් එකක් අරගෙන ඉන්නම්. ඊට කලින් මතක් කරන්න ඕනේ මැලේසියාවල ඉඳන් අපි විශාර වික්‍රමසිංහ අහගෙන ඉන්නවා. ඉෂාන අපි ඔයාවත් ගොඩක් ආදරෙන් මතක් කරා. ශාමල් චතුර ඉන්නවා අපේ ලයිව් එක පැත්තේ. එතකොට තව ඉපැත්තේ යාළුවෝ ටිකක් හිටියා. ඒ කටිය ඔක්කොම මතක් කරන්න. ගේ අතරේ මතක් කරන්න ඕනේ මේ හෙට පොසොන් පොහොය වෙනුවෙන් කඩල දන්සලක් තියෙනවා කියලා අපිට මැසේජ් එකක් එවලා තියෙනවා. මදුරංකුලිය වීරපුර මාවතේ තමයි තියෙනවා කියලා කියන්නේ. ජයසිංහ මාම කියලා කිව්වම දන්නවලු. එතන මේ ළඟ තියෙනවා කියලා කියන්නලු. කඩල දන්සලක් තමයි උදේ තියෙනවා කියලා කියන්නේ. ඉන්නසවන්න මේ පැතරත් ගියොත් එහෙම කඩල දන්සලක් එහෙම වැදගෙන එන්න ඔයාලට පුළුවන්කම තියෙනවා කියලාත් අපි මතක් කරා. ඉතින් මේ වගේ දන්සල් එහෙම තියෙනවා නම් ඔයාලගේ ගෙවල් පැත්තේ ඒකත් අපිට කියන්න ඕනේ. හරිද? මෙන්න මෙහෙම දන්සලක් තියෙනවා කියලා ඊට පස්සේ අපි කියන්නම් ඉතින්. හරි? එහෙනම් ඉතින් හේයක මතක් කරන ගමන් අදට නෙමෙයි දැනට කෙටි විරාමයකට මම පොඩි විරාමයකට යනවා. ආපහු දවල් එක වෙද්දී මේ පැතර යනවා. එතකම් පරිස්සමෙන් සින්දු ටිකක් එහෙම අහගෙන ඉන්න ඕනේ. හරිද? දිගටම අහගෙන ඉන්න ඕනේ. දසිනිය අක්කවත් එකතු කරගන්න කියලා හර්ෂණී ඉමාල්කා මදුමාලි කියනවා. එතකොට අපේ බණ්ඩා ඉන්නවා. මේ කැටියම එකතු කරගෙන එහෙනම් දැනට මම යනවා. ගිහින් එන්නම්. තව පැකින් හම්බෙමු. පරිස්සමට ඉන්නතකම් මනිපුනිකා.

0: දැන් වෙලාව දහවල් 12යි. 89.1 89.3 ඔයා මේ අහගෙන ඉන්නේ සුප්‍රීම් රේඩියෝ.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලා මතක් කළේ
2: වාර්තා පිට වාර්තා කබන කෝටි 8 NLB දනඩේ තහනිය රුපියල් රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත ධන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: අපට සිදුවන වැරදිවලට පවා වටිනාකමක් තියෙනවා. මොකද ඒ වැරදි මගින් ඔබට ලබා දෙන අත්දැකීම ඔබේ ජීවිතය ශක්තිමත් කරාවේ. සිහින දිනන ජයග්‍රාහී දවසකට පාර කියන්නේ NLV සුබ දවසක්.
1: සුබ දවසක්.
0: අලුත් වෙලා,
1: පහසු වෙලා,
0: තෑගි
1: පැඩි වෙලා, අංක එකයි ලග්න එකයි
0: 100ක්ම ඔබ අතේ,
1: අංක දෙකක් ගැලපුණාම
0: රුපියල් 1000ක්ම අතේ,
1: අංක දෙකයි ලග්න එකයි
0: 2500ක් අතේ, අංක තුනට
1: 50000,
0: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000,
1: අංක තුනයි ලග්න එකයි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද
0: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
2: දවස සුබයි, සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය
3: 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ.

0: සුප්‍රීම් රේඩියෝ උසස්ම තත්ත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දෙවේනේ අඩමු මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල්ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සාගම්පල
1: හප්පනින් ඊවනින් ඩ්‍රයිව් එක
0: ලීඩ් කරන
2: ඔබ ඉන්නේ කොහෙද කියලා
1: වරු කියනවා ඉතින් ඒ වartifactId උගලට වරු කියන්න බෑනේ
2: back
1: to back සින්දු අහන්න
3: let's go
0: every weekday at 4 p.m. in Porto with Ashi Ali Satkarma bhi vandana පොසොන් පොහොදා ධර්මදේශනය
4: මීදු හාමුදුරුව ඇවිල්ල දහමෙන් කතා කරේ මනසට තිස්ස රජතුමාගේ මනසටයි කතා කළේ ප්‍රඥාවටයි කතා කළේ එතනින් ඇරඹුණු දහම ප්‍රඥා ගෝචරෝ මිනිස්සු තුළ ස්ථාපනය කරන්න උන්වහන්සේ වෙහෙසුනා කැපවුණා එ සියලු කැපකිරීම් අතිසයින් සාර්ථකයි
0: දේශකයාණන් වහන්සේ පිටිය දෙපානම සිරි දම්මින්ද විහාරවාසේ පූච්ච දර්ශනපතේ දෙවුරුම්වෙල විනීත ස්වාමීන්ද්‍රයන් වහන්සේ පොහෝදා උදෑසන හතට සුප්‍රීම් රේඩියෝ සත්ධර්මාබේ වන්දනා
5: මෙච්චර ඉක්මනට උදේ වෙලාද හදත් එකම රූටින් එක
1: අනේ පුතේ ඔය ටූත් පේස්ට් එක නෙවෙයි ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක මොකද අනේ ඔය මේස් දෙක පටලන් පේන්නේ නැත්ද හරියට දාගන්නකෝ
6: The Welcome Show
7: කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන hina වෙලා ආසාවෙන් පටන ගන්න දෝ පටන් ගන්න සතිය දවස් පහේම උදේ 7ට
6: The Welcome Show
1: අනුග්‍රහය
8: වාර්තා පිට වාර්තා කබන කෝටි 8 NLB දනඩ තහනේ ලොතරැයියෙන් රුපියල් කෝටි 13 9 අත ඉක්ම වූ දැවන්ත සුපිරි ත්‍යාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත ධන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න
9: Meltol හිසරතය උන සෙම්ප්‍රති ශාව අංගපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි
10: 89.1 89.3

0: දශක පහක් පුරා පිත්තල භාණ්ඩකරණයේ ශ්‍රී ලංකේ ජනතා විශ්වාසය දෙනෝ. කිරිපත්ගොඩ චාර්ලික බ්‍රාස්ටේනස් සරුමේරු දොරලො පිත්තල පහන් ඇතුළු සියලුම පිත්තල අවශ්‍යතාවයන් වෙනුවෙන් චාර්ලික බ්‍රාස්ටේනස් නුවර පාර කිරිපත්ගොඩ.
1: දහම් අමාවෙන් වන්දනීය වූ පුදබිමක ප්‍රෞඪ අතීතය සොයා යන සම්මා වායාමය ශාසන ප්‍රදීපය.
0: මෙවර මඩ පාත ශ්‍රී ශෛලතලාරාම පුරාණ විහාරස්ථානයේ සිට පොසොන් පුන් පොහෝදා සවස 6ට
1: ශාසන ප්‍රදීපය.
2: කාලයේ වැලි තලාවෙන් වැසී ගියත් සමහර මතකයන් තවමත් හදවතේ සුවඳ දෙනවා.

0: අතීතයේ සෙවනැලි අතරින් වර්තමානයේ ආදර සිතුවිලි සිතුවම් කරන Dream Night
1: සතියේ දිනවල රාත්‍රී 7ට
2: අනුග්‍රහය
3: එන්න

0: ඩෙංගු මාරාන්තිකයි. දැනුවත් වී වලකාලමු.
1: ඩෙංගුන රෝගය සඳහා සුදුසුයයි ප්‍රචාරය වන අත්පිහෙත්තා ව්‍යාජ ඖෂධයන් භාවිතා කිරීමෙන් වළකින්න. තද උණ, වමනය, හිසරදය, ඇඟපත වේදනාව, මුහුණ හා උඩුකය ප්‍රදේශයෙහි රත් පැහැගතිය, සමමත කුඩා ලේ පැල්ලම් මතුවීම හා සුළු වශයෙන් සිදුවන ලේ කැලීම් තත්ත්වයන් නැත්නම් නොපමාව නිවැරදි වෛද්‍ය උපදෙස් ලබා ගන්න.
0: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි. 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ. සුප්‍රීම් රේඩියෝ, මේක සුපිරියක්.

0: සුප්‍රීම් රේඩියෝ සමරුබලක බදකම් කුසලාන පාසල් නිලලාංචන අකුරු සහ මෝස්තර කැපීම දැන් නවීන ලේසර් තාක්ෂණයෙන් හොඳම නිමාවකින් බෙල්ලන්විල ඔප්නිම් ප්‍රොඩක්ෂන්ස් වෙතින් අමතන්න 0077 600 1022 The Welcome Show ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පැය තුන
1: සාමාන්‍යයෙන් අපි කියනවානේ මම ඉපදුනෙත් මෙහෙ මම ජීවත් වුනේත් මෙහෙ මම මැරෙන්නෙත් මෙහෙ කියලා. හැබැයි ඔන්න ඔය කියන වාක්‍ය කිහිපය කියන්න වෙන්නේ නැති රටක් තියෙනවා. නෝර්වේ රාජ්‍යයට අයිති ස්වල්බාන් දූපත් සමූහයේ තියෙන කුඩා නගරයක් තමයි ලෝන්ගේ බියෙන් කියලා කියන්නේ. එතකොට මේ නගරයේ තමයි තමන් මැරුණට වල දාන්නවත් අයිතියක් නැත්තේ. ඒක තහනම් නීතියෙන් තහනම්.
2: උත්තරද්‍රවයේ දක්ෂිණද්‍රවයේ පුදුම දේවල් සිද්ධ වෙන්නේ නේ. සමකයාශිත තමයි විකාරම දේවල් සිද්ධ වෙන්නේ නේ. ඝර්ම කලාපී රටවල
0: ඒ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට The Welcome Show

0: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙනේනු.
1: එම මෙහෙම
2: පස්වාන් දහසකන සමාවසර රාජෝත්තම යනන් වහන්ස
0: අහල පහල නිවැසියන්ට බාධාවන ලෙස තා ගෝෂා පවත්වන්නේ මන්ද? පවසව.
3: අනේ මහරජතුමනි, මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නැහැ. දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මෝ.
0: ඈ හැබෑවට
4: සතිය දවස් පහේම දවල් දෙකට
5: සින්දු කෆේ විත් නිමේෂා.
6: 89.1, 89.3 Supreme Radio.

89.1 සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම්

ඇවිත් තියෙන්න්නේ ඉතින් දෙලුම් බලක් වගේ බව අයිලබ්බි කියන කෑල්ලක් නම් ඉතින් මන් දන්නෑ හෙම කෑල්ලකුත් කියවුනා මෙතන. ආවා පොඩි බ්‍රේකයක් අරගෙන ආපහු ආවා. හැනම් ඉතින් දවල් එකේ ඉඳන් හවස 4 වෙනකන් ඔයාලට පුළුවන්කම තියෙනවා මේ පැත්තේ ඉඳන් මාත් එක සින්දු අහන්න. හැබැයි ඉතින් මං දැනගන්න එපා නෝ ආවා වහගෙන ඉන්නවද නැද්ද කියලා. ඒ නිසා ඉක්මනටම කෝල් එකක් ගන්න. එහෙම නැත්නම් WhatsApp message එකක් එවන්න 0718 89939 89 3ට. එහෙම නැත්නම් ඉතින් අපි දවල් 2ට TikTok live එකේ නෝ ඒ පැත්තටත් එන්න ඕනි. හරිද? එහෙනම් ඉතින් දැලුම් බලක් වගේ ලස්සන ඔයාට තමයි මේ සින්දුව දෙන්නේ. හරි? මං නිපුනිකා හවස 4 වෙනකම් මං ඉන්නවා.

0: This weekend with Supreme Radio.
1: අපට සිදුවන වැරදි වලට පවා වටිනාකමක් තියෙනවා. මොකද ඒ වැරදි මගින් ඔබට ලබා දෙන අත්දැකීම ඔබේ ජීවිතය ශක්තිමත් කරාවේ. සිහින දිනන ජයග්‍රහී දවසකට පාර කියන්නේ NLB සුබ දවසක්.
2: සුබ දවසක්.
3: අලුත් වෙලා.
2: පහසු වෙලා.
3: තෑගි පැඩි වෙලා.
2: අංක 1යි ලග්න 1යි
3: 100ක්ම ඔබ යකේ.
2: අංක 2ක් ගැලපුණාම
3: රුපියල් 1000ක්ම අතේ.
2: අංක 2යි ලග්න 1යි
3: 2500ක් අතේ. අංක 3ට
2: 50000.
3: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000.
2: අංක 3යි ලග්න 1යි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
3: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
4: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
5: 89.1 89.3 Supreme Radio.
6: වාර්තාපිට වාර්තා තබන කෝටි 8 NLB දනඩි තහනේ ලොතරැයියේ රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත ධන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
7: පෙරලිකාර සඳුදා
8: සතියේ
9: දවස් පහේම උදේ 10ට
10: happening evening drive එක
9: lead කරන
11: ඔබ ඉන්නේ කොහෙද කියලා
12: වරු කියනවා. ඉතින් ඒ මාත් උඹලට වරු කියන්න බෑනේ.
13: ඔනි කර තරුවක් තමත් ඔනි කර තරුවක්
10: back to back සින්දු අහන්න
14: let's go
9: every weekday at 4 PM in Porto with Ashi Ali.
15: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එකම රූටින් එක.
12: අනේ පුතේ, ඔය ටූත් පේස්ට් එක නෙවෙයි, ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක.
16: මොකද අනේ ඔය මේස් දෙක පටලන් පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
17: The welcome show.
18: කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන hina vela aasawen patana gannatu patan ganna satiya dawas pahema udey hatata
17: the welcome show
16: anugrahaya
19: meltdol hisarathaya una sem pratishyava angapata vedanawa apahasu dina sadaha ikman sahalaya meltdol paracetamol visheshayaki
12: 89.1 89.3
1: supreme radio.

ජීවිතේ තරුණ කාලෙතින් එක විදියට තියෙන්නේ නෑනේ නේද? අපි ටික ටික වයසට යනවා නේ. හරියට මේ මං වගේ නැගිටි 50කටත් කෙට්ටුයිනේ. ජීවිතේ තරුණ කාලේ කරන්න ඕන දේවල් ගොඩාක් තියෙනවා. අපි සනසීමෙන් ඉන්නොත් අපි ජීවිතේ තරුණ කාලේ නිදහස විඳින්න ඕනේ. හැබැයි ඒ හැම දෙයකටම මතක තියාගන්න සීමාවක් තියෙනවා කියලා. මොකද සමහරු ජීවිතේ තරුණ කාලේ සීමාවක් නැතුව සීමා රහිතව විඳින්න ගිහිල්ලා ඔය බයික් උඩ හැම හරියෙ හයියෙන් ගිහිල්ලා මට මගේ හයිය පෙන්වන්න පුළුවන් කියලා ගිහිල්ලා තරුණ කාලේ නිකාන් නාසි කරගත්ත ගොඩාක් අය ඉන්නවා. ඒ අයගේ තරුණ කාලේ විතරක් නෙමෙයි නැති කරගත්තේ. ඒ අය නැති කරගත්තෙම තමන්ගේ අම්මගේ තාත්තගේ හිතේ තියෙන සැනසීම, තමන් ආදරය කරන මිනිසුන්ගේ හිතල තිබ්බ සැනසීම. ඉතින් ඒ නිසා ඔය ජීවිතේ තරුණ කාලේ විඳින්න ඕන දේවල් ටික විඳින්න. හැබැයි ඉතින් අර මේ සීමාව නැත්තම් නිදහස ඉක්මවා යන්නේ නැතුව, හරිද? ඒක තමයි හරිම තරුණකම සහ මේ හරිම මනුස්සකම කියලා කියන්නේ. මොකද ඔයා නිකන් හරි මොකක් හරි කරදරයක් කරගත්තොත් එහෙම නිකන් හරි හිතන්නකෝ, ඔයාගේ වටේ ඉන්න මිනිස්සුන්ට මොකක්ද වෙන්නේ කියලා, ඒ අය මොන තරම් දුක් විඳිනවද කියලා. දැන් අද හෙට කියන්නේ ඉතින් කොහොමද දන්සල් වඳින්නේ? එහෙම යනවනේ. සමහරු බයික් පිටින්නේ යන්නේනේ, බයික් ගොඩාක් යනවනේ. එහෙම යනකොට ඉතින් කටියට වැඩ පෙන්නන්න නෙමෙයි, අර පාරේ ඉන්න නංගිලට අක්කලට වැඩ පෙන්නන්න නෙමෙයි, හරිද? යන්න ඕනේ ඔයාලා ගිහිල්ලා නිදහසේ දන්සලක් වැඳලා, ඔගොල්ලෝ කැමති විදිහට ගිහිල්ලා පන්සලට ගිහිල්ලා හරි නිදහසේ ගෙදර එන්න. ඒකට නිතින් තියෙන නේද? එහෙම නැතුව ඉතින් පාරේ වැඩ පෙන්නන්න යන්න, හයියෙන් බයික් එක යන්න, රේස් කරන් යන්න, එහෙම නෙමෙයි. ඒවට නෙමෙයි තියෙන්නේ. සමහරු කියන ඒවා කොලුකම්බ කියලා. හරි හරි, ඉතින් ඕවා ඒ කාලේ කරන්නද වෙන කාලෙක කරන්නද? හැබැයි ඉතින් ඒවට වෙනම තැන් තියෙනවා, ඒවට වෙනම හදපු පාරවල් තියෙනවා. ඉතින් ඒ වගේ තැන්වලට යන්න, එහෙම නැතුව මේ ප්‍රධාන පාර ඒ වගේ යන්න එපා, හරිද? එහෙම ගියොත් එහෙම වෙන්නේ ඔයාට නිකන් හරි ඔයාගේ අතින් ඔයාව කොච්චර විශ්වාස වුණත් හිතන්නකො, පොඩ්ඩක් හරි මිස් එකක් වුණා වෙනා කියලා, පොඩි පොඩි මිස්ටේක් එකක් වුණා කියලා හිතමුකෝ. එහෙම වුණොත් එහෙම ඔයා නිසා සමහර විට කීප දෙනෙක්ගේම ජීවිත විනාශ වෙන්න පුළුවන්. එහෙම නොකර ඉතින් පාඩුවේ හරි හිමීට ගිහිල්ලා දන්සල් ටික වැදගෙන නේද එන්න ඕනේ හිමීට. ඔය මේ පොසන් පොයට තියෙන භක්ති ගීත එහෙම අහලා එහෙම ගිහිල්ලා නිදහස යාළුවොත් එක ගිහිල්ලා එන්න. එතකොට ඉතින් ඔයාගේ හිතත් සතුටෙන් ගෙදර ඉඳන් අර පපෝරත් කරගෙන ඉන්න ඕනේ නෑනේ අම්මයි තාත්තයිනේ. එයාලත් සැනසීමෙන් ඉන්නවා. මොකද එයාලා දන්නවා ඔයා කොහේ ගියත් හරි නිදහසේ ගිහිල්ලා පිළිවෙලට ගිහිල්ලා ඔයා අනිවාර්යයෙන්ම පාඩුවේ ගිහින් ගෙදර එනවා කියලා. එහෙම නැතුව ඉතින් හැමතිස්සම කෝල් කර කර පුතේවා කොහෙද ඉන්නේ, පුතා කොහෙද ඉන්නේ, එහෙම අහන්න ඕනේ නෑනේ නේද? ඔයාගේ පරිස්සම තියාගෙන යන්න ඕනේ. ඒ අනාතරේ අමතක කරන්න එපා. අපිත් ඉන්න ඔයා ගාවටම වෙලා, හරි?

0: සුප්‍රීම් රේඩියෝ උසස්ම තත්ත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දෙවේනේ අඩමු මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳසැල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සහ ගම්පොළ සමුරු බලක බදකම් කුසලාන පාසල් නිල ලාංඡන අකුරු සහ මෝස්තර කැපීම දැන් නවීන ලේසර් තාක්ෂණයෙන් හොඳම නිමාවකින් බෙල්ලන්විල ඔප්නිම් ප්‍රොඩක්ෂන්ස් වෙතින් අමතන්න 0.7 6.18.22
1: කාලේ වැලි තලාවෙන් වැසී ගියත් සමහර මතකයන් තවමත් හදවතේ සුවඳ දෙනවා.

0: අතීතයේ සෙවනැලි අතරින් වර්තමානයේ ආදර සිතුවිලි සිතුවම් කරන Dream Night
1: සතියේ දිනවල රාත්‍රී 7ට
2: අනුග්‍රහය
3: වාර්තා පිට වාර්තා තමන කෝටි 8 NLB දනඩි තහනේ දුතරයි රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තනනි දහනේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
0: The Welcome Show ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පෑ තුන
2: සාමාන්‍යයෙන් අපි කියනවානේ මම ඉපදුනේත් මෙහෙ මම ජීවත් වුනේත් මෙහෙ මම මැරෙන්නෙත් මෙහෙ කියලා. හැබැයි ඔන්නෝයි කියන වාක්‍ය කිහිපය කියන්න වෙන්නේ නැති රටක් තියෙනවා. නෝර්වේ රාජ්‍යයට අයිති ස්වල්බාන් දූපත් සමූහයේ තියෙන කුඩා නගරයක් තමයි ලෝන්ගේ බියෙන් කියලා කියන්නේ. එතකොට මේ නගරයේ තමයි තමන් මැරුණට වල දාන්නවත් අයිතියක් නැත්තේ. ඒක තහනම් නීතියෙන් තහනම්.
4: උත්තරද්‍රවයේ දක්ෂිණද්‍රවයේ පුදුම දේවල් සිද්ධ වෙන්නේ නේ. සමකයාශිත තමයි විකාරම දේවල් සිද්ධ වෙන්නේ නේ. ඝර්ම කලාපී රටවල
0: ඒ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට The Welcome Show. ඩෙංගු මාරාන්තිකයි. දැනුවත් වී වනකලමු.
5: ඔබගේ ගෙවත්ත පමණක් නොව, ගේ වටා ඇති ජලය ගලා යන කාණුපත්තිත හැකිතාක් පිරිසිදුව තබා ගන්න. ප්ලාස්ටික්, පොලිතින් පමණක් නොව ස්වභාවිකව ජලය රැඳිය හැකි ස්ථාන පිළිබඳව අවධානය යොමු කරන්න.
0: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි. 89.1 Supreme Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio.

එකයි විනාඩි 43 දැන් වෙලාව. මතක් කරන්න ලෑස්ති වෙන්න දැන්සලක් ගැන. කොහෙටද මම යන්නේ? යන්න හදන්නේ පානදුරේට. පානදුරේ අලබෝල් මුල්ලෙන් ජගත් අපිට කතා කරා. ජගත් කිව්වා එයාගේ කඩේ ඉස්සරහම තියෙනවා කියලා. අද හවස 5ට කඩල දන්සලක් තියෙනවා. හරිද? කඩල දන්සලේ රහ කඩල තියෙනවා. ඉතින් ඒ නිසා ඒ පැත්තට යන්න. ඒ වගේම තමයි භක්ති ගීතත් තියෙනවා අද දවසේ. එතරම් තමයි තියෙන්නේ. ඉතින් ඔයාලට භක්ති ගීතත් රස විඳලා ඒ වගේම කඩල දන්සලින් කැමත් කාලා කඩල කාලා එන්න පුළුවන්කම තියෙනවා. හරි. ඔන්න පානදුරේ පැත්තට එහෙම යනවා නම් අලුබෝ මුල්ලේ මේ ජගත්ගේ කඩේ ගාව තියෙනවා. හරිද? කඩල දන්සලකුයි භක්ති ගීතයි. හරිනේ? එහෙනම් යන්න. ඔන්න ජගත් මම ඔයාවත් ගොඩාක් ආදරෙන් මතක් කරා. ජගත්වත් ගොඩාක් ආදරෙන් මතක් කරන ගමන් ඊළඟට එකතු කරගන්න යාළුවෝ කීප දෙනෙක් ඉන්නෝ. මේ වෙලාව යන්න හදන්නේ කොහෙටද? මේ යන්න හදන්නේ මම ලියාගෙන තියෙනව හරි ලස්සනට පැහැදිලිව පේනවා. හෝමාගමට යන්න හදන්නේ. හෝමාගමෙන් සුනීතා අපි වහගෙන ඉන්නෝ. සුනීතා මම ඔන්න ඔයාවත් ගොඩාක් ආදරෙන් මතක් කරා. ඔයාව එකතු කරගන්නවා වගේම තමයි තව තියෙනවා හෙට දවසේදීත් කඩල දන්සලක් තියෙනවා කියලා තියෙනවා මදුරන් කුලී. ඉතින් මදුරන් කුලී ඉන්න ඔන්න ඔයාට පුළුවන්කම තියෙනවා උදේ 9ට තමයි තියෙන්නේ මදුරන් කුලී වීරපුර. ඔව්, එයා කියලා තියෙනවා මේ ජයසිංහ මාමා කිව්වොත් ගොඩක් අය දන්නවලු. ජයසිංහ මාවතේ ඉන්න මේ ජයසිංහ මාවතේ නෙමෙයි මේ වීරපුර මාවතේ ජයසිංහ මහතාගේ ගෙදර තමයි තියෙන්නේ කියලා තියෙනවා. එතන ඉස්සරහලු තියෙන්නේ කඩල දන්සල. ඔන්න ඉතින් එතනටත් යන්න පුළුවන්කම තියෙනවා කට්ටියට. මම මේ දන්සල් ගැන කී කී යනවා ඔයාලගේ මේ පාර හදාගන්න. මොකද සමහර අය පාර හොයාගෙන යන්න දන්සල් තියෙන පැති බලලන්න. ඉතින් ඒ නිසා මම ඔයාලට උදව්වක් කරන්න මේ ඔයන් දන්සලක් දෙනවා නම් අනිවාර්යයෙන්ම අපිට මැසේජ් එකක් දාන්න ඕනේ 0718 893 893 3. එහෙනම් මේ සින්දුව දෙන්නේ පානදුරේ අපේ ජගත්.

0: ප්‍රීම් රේඩියෝ
1: දශක පහක් පුර අපිත්තල භාණ්ඩකරණයේ ශ්‍රී ලංකේ ජනතා විශ්වාසය දෙනෝ කිරිපත් ගොඩ චාර්ලික බ්‍රස්ටේල සරමේරු දොරලො පිත්තල පහන් ඇතුළු සියලුම පිත්තල අවශ්‍යතා දැන් වෙනුවෙන් චාර්ලික බ්‍රස්ටේල නුවර පාල කිරිපත් ගොඩ
2: මහරජ උත්තමයන් වහන්සේ රාජ සභාවට සැපත් වෙන වගයි
3: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙන එනු
4: පස්වාන් දහසකන සමාවසර රාජෝත්තමයණන් වහන්ස
3: අහල පහල නිවැසියන්ට බාධාවන ලෙස තා ගෝෂා පවත්වන්නේ මන්ද පවසව
5: අනේ මහරජතුමනි මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නෑ දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්ම
3: හැබෑවට
1: සතිය දවස් පහේම දවල් දෙකට
6: මෙච්චර ඉක්මනට උදේ වෙලාද හදත් එකම රූටින් එක
7: අනේ පුතේ ඔය ටූත් පේස්ට් එක නෙවෙයි ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක
8: මොකද අනේ ඔය මේස් දෙක පටලා පේන්නේ නැත්ද හරියට දාගන්නකෝ
9: The Welcome Show කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන hina vela aasawen padana gannatu patan ganna satiya dawas pahema udeyata
10: The Welcome Show
1: anugrahaya
11: enna

0: ඉංජිනේරුවෙක් විදිහට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
1: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
2: 89.1 89.3 Supreme Radio. Supreme Radio. Supreme Radio. Supreme Radio. Supreme Radio. Supreme Radio. Supreme Radio. Supreme Radio.

0: Endless Weekend with Supreme Radio.
1: Endless Weekend with Supreme Radio.
2: අලුත්පයක් ඔබලොව හවස දෙකයි.
3: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලා මතක් කළේ
4: වාර්තා පිට වාර්තා කබන කෝටි 8 NLB දනඩ තහනේ ලොතරැයියේ රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත ධන නිධානය බිඳීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

සුප්‍රීම් රේඩියෝ මේක

0: Endless Weekend with Supreme Radio.
1: දවල් දෙකයි විනාඩි 7යි දැන් බලාව. මේක තමයි අපේ හින්දි සින්දු අහන පෑය දෙක. හින්දි සින්දුම තමයි එක දිගටම දෙන්න ලෑස්ති වෙන්නේ මේ පෑය දෙකේම. මම ඉතින් හවස 4 වෙනකන් ඉන්නවා. තව පොඩි වෙලාවක් ඉන්නේ. ඉතින් ඒ නිසා වාඩි පුළුවන් ඉක්මනටම මට WhatsApp message එකක් එවන්න 0718 893 893. එහෙම නැත්නම් ඉතින් අපේ TikTok live එක පැත්තට එන්න. මොකද මේ පැත්තේ යාළුවෝ ගොඩක් ඉන්නවා. ඒ කටයුතු මතක් කරන්නත් ඕනේ. එහෙනම් ඉතින් දැන් මේ පෑය දෙකේ ඇහෙන්නේ සින්දු උනාට මම කලින් ඉඳන් ප්‍රෝග්‍රෑම් එක පටන් ගත්තනේ. ඉතින් ඒ නිසා ඒ පැත්තේ ඉන්න යාළු ටික මතක් කරන්නම්. ශානිකා ඉන්නවා, ශානිකා කුරුවිට ආරච්චි අපේ TikTok live එක පැත්තෙන්. එතකොට ශ්‍රියානි අපි වහගෙන ඉන්නවා කුවේට් වල ඉඳන් වැඩ කරන ගමන් මම වහගෙන ෆන් එකේ ඉන්නවලු. එච්චරයි මට ඕන කරන්නේ. එහෙනම් ඔන්න මම ඔයාවත් ගොඩක් ආදරෙන් මතක් කරා. එතකොට නිමාෂා රත්නායක ඉන්නවා. නිමාෂාන් ඔයාවත් මම ගොඩාක් ආදරෙන් මතක් කරා. අපේ සාශිනෝ සුපුරුදු විදියටම. තාම අපේ සුපුරුදු කට්ටිය නැහැ. සිනෙක්ෂා ඉන්නවා. සිනෙක්ෂා මම ඔන්න ඔයාවත් මතක් කරා. සිනෙක්ෂා ඉඳුවර නේද? ඔයාගේ නම මට මතක නෑ පුතේ. ඔ සිනෙක්ෂා සසිත ඉඳුවර චුටි පුතෙක් ඉන්නේ. සිනෙක්ෂා මම ඔයාවත් ඔන්න ගොඩාක් ආදරෙන් මතක් කරා. එතකොට රුවන් ඉන්නවා. රුවන්වත් ඔන්න මම මතක් කරා. ඒ කට්ටිය එකතු කරගන්න ගමන්. එහෙනම් අපි ලෑස්ති තිස්ස ජයවර්ධනවත් එකතු කරගන්න ඕනේ. කට්ටිය එකතු කරගෙන මමත් ඉන්නවා. උවිඳු උවිඳු ඔන්න මම ඔයාවත් මතක් කරා. එතකොට නිමාෂ කියනවා ඔෆිස් සෙට් එක කුවේට් වලින් තමයි එකතු වෙන්නේ. ඒ කට්ටියම එකතු කරගන්න කියලා. ඉතින් ඒ කට්ටියම එකතු කරගන්නවා. එහෙනම් ඒ හැමෝම එකතු කරගෙන අපි අහමු තවත් ලස්සන හින්දි සින්දුවක්. කල්යාණී ඉන්නවා, ගිෂෝ ඉන්නවා. ඒ කට්ටිය මොනම මතක් කරා. හරි, ඒ කට්ටිය මතක් කරන ගමන් අපි අහමු මෙන්න මේ ලස්සනම සින්දුව. දෙකටම අහගෙන ඉන්න මේ සුප්‍රීම් රේඩියෝ එන්ලස් වීකෙන්ඩ්. ජනිත්සී ඉන්නවා. ජනිත්සී ඔන්න යාවත් මතක් කරා. හරිද?

0: Asunavia y Tuna. Supreme Radio. Magi Rata.
1: අපට සිදුවන වැරදිවලට පවා වටිනාකමක් තියෙනවා. මොකද ඒ වැරදි මගින් ඔබට ලබා දෙන අත්දැකීම ඔබේ ජීවිතය ශක්තිමත් කරාවේ. සිහින දිනන ජයග්‍රහී දවසකට පාර කියන්නේ NLB සුබ දවසක්.
2: සුබ දවසක්.
1: අලුත් වෙලා.
2: පහසු වෙලා.
3: තෑගි පැඩි වෙලා.
2: අංක 1යි ලග්න 1යි.
1: 100ක්ම ඔබ යතේ.
2: අංක 2ක් ගැලපුණාම
1: රුපියල් 1000ක්ම අතේ.
2: අංක 2යි ලග්න 1යි
1: 2500ක් අතේ. අංක 3ට
2: 50000.
1: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000.
2: අංක 3යි ලග්න 1යි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
1: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
4: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
0: 89.1 89.3 Supreme Radio.
5: උසස්ම තත්ත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සහ ගම්පොළ.
6: ගොඩ වෙන්න ටිකට් ගන්න කට්ටිය ගොඩ වෙන්න බස් එක යන්න හදන්නේ.
7: මල්ලී කොරනාගල් ටිකට් එකක් දෙන්න ප්ලීස්.
8: මේ අපිට නම් සෙකන්ඩ් වෙන්න බෑ. ඔයත් ගන්න ටිකට් එකක් පොෂ් විදියට.
7: අයියා අපිට ටිකට් දෙකක් ට්‍රයලට.
9: පිටරට උදවිය මයි හිතේ. අනේ මලයෝ අපිට කහට ගස් දිගලියට දෙන්නකෝ.
7: අයියා මේ සින්දුවම දානවා නම් ෂොටක් අපිට ගැලපෙන දාන්න හරිද?
6: හරි. අහරෙන් මෙහෙන් කොහොම ආවත් දවල් 12ට අපි අහන්නේ සුප්‍රීම් රේඩියෝ ලන්ච් බ්‍රේක්.
5: අතන මෙතන කොතනත් සතිය දවස් පහම දවල් 12ට අහන්නේ
1: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් තමයි.
10: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් වෙන්න.
9: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එකම රූටින් එක.
7: අනේ පුතේ ඔය ටූත් පේස්ට් එක නෙවෙයි. ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක.
8: මොකද අනේ ඔය මේස් දෙක පටලන් පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
11: The welcome show.
5: කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන hina vela aasawen patana gannatu patan ganna satiya dawas pahema udey hatata
11: The welcome show.
8: Anugrahaya.
12: Wartha pita wartha kabana koti yate NLB danade tahane loturaiye rupiyal koti 13.98 ikma u dawanta supiritya galaba dimin rathi sangwardhaneta dawanta shaktiyak wemin obath dinawa ratat dinawana jathiye mahatana sampatha dana nidahane biladi gena obath kotipatiye kuwan.
13: Navina taakshanayen නියම බරට සරිලන ගණකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා.
14: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
15: දහම් අමාවෙන් වන්දනීය වූ පුදබිමක ප්‍රෞඪ අතීතය සොයා යන සම්මා වායාමය ශාසන ප්‍රදීපය.
1: මෙවර මඩපාත ශ්‍රී ශෛලතලාරාම පුරාණ විහාරස්ථානයේ සිට පොසොන් පුන් පොහෝදා සවස 6ට
15: ශාසන ප්‍රදීපය
16: 89.1 89.3
15: Supreme Radio.

0: Endless Weekend with Supreme Radio.
1: දවල් දෙකයි විනාඩි 30යි දැන් බලාව කමර්ෂල් බ්‍රේක් එකකට යන්න තුරු හැබැයි ඊට කලින් මතක් කරන්න යාළුවෝ කීප දෙනෙක් ඉන්නවා ඒ කටිය මතක් කරන්න ලෑස්ති වෙන්නේ මීට සුළු මොහොතකට කලින් වෙනකම් ඒ කියන්නේ මීට පොඩි වෙලාවකට කලින් වෙනකම් ගාල්ල හිටපු එක්කෙනෙක් ඇන්ටාක්ටිකාවට පිටත් කරලා මං හිතන්නේ අම්ම වෙන්න තියවන්න නැත්තේ ශාස්ත්‍රමය මැසේජ් එක එවන්නේ මෙයා ඇන්ටාක්ටිකාවෙන් අපිත් එක්ක එකතු වෙන්න කියලා අරුණ ඉන්නවා අපිත් එක්ක එකතු වෙලා එතකොට නුරේෂ් ඉන්නවා අපේ බණ්ඩා ඉන්නවා බව රාජපක්ෂ ඉන්නවා එවොන් තරිඳු ඉන්නවා ඒ විතරක් නෙමෙයි සසිරු ඉන්නවා සසිරු එකතු වෙන්න නම් ජපානයේ ඉඳලා එයාට මේ අටුමතරමේ භූමිකම්පාවක් දැනෙලවත් නැහැ කියලා තියෙනවා. මොකද මීට පොඩි වෙලාවකට කලින් තිබ්බා ජපානයේ ප්‍රබල භූකම්පනයක් කියලා ජපානයේ වෙරළ තීරයේ රෙක්ටර් මාපකාංක 6.1 භූමිකම්පනයක් සිදු වෙලා තියෙනවා කියලා ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය පවසනවා කියලා තමයි කියන්නේ. භූකම්පනයේ සුනාමි අවදානමක් නොමැති බව සඳහන් වෙනවා කියලත් සඳහන් වෙලා තියෙනවා. ඒක නම් හැබැයි වෙලා තියෙන්නේ ගොඩාක් කාලයකට කලින්. එහෙම කියලා දැන් ටිකට කලින් තමයි ඒවල නම් තියෙන්නේ. චරිත ඉන්නවා චරිත ඩුබායි වලින් අපිත් එකතු වෙන්න. එතකොට ගලගෙදර කිංග්ස් ඔටෝ එකෙන් මං වගේ එක්කෙනෙක් ඉන්නවා කියන්නේ කියලා කාශ්‍යප් බණ්ඩාර මැසේජ් එකේ වෙලා තියෙනවා. ගිල්ෂාන් කාශ්‍යප් බණ්ඩාර ගිල්ෂාන් වන්න මං ඔයාවත් එකතු කරගත්තා. ශාමික ඉන්නවා ශාමික ඔයාවත් මතක් කරා. ගයන සත්සර වෙන්න ඕනේ සත්සර වන්න මං ඔයාවත් මතක් කරා. ඊට පස්සේ කවුද මේ ඉන්නේ කෝබන් අහිංසක චාමරකෝ කියලා අහලා තියෙනවා. අහිංසක චාමර නම් ඉතින් මේ මාතලේ ගිහිල්ලා කුමාරී ඉන්නවා. කුමාරී වන්න මං ඔයාවත් මතක් කරා. තව මේ කුවේට් වලින් එකතු වෙච්ච යාළුවෝ ගොඩක් ඉන්නවා. චතුමේ සෙව්වන්ත ඉන්නවා. ලහිරෝ ඉන්නවා. මම දැන් එවන මැසේජ් එක ඉක්මනට කියාගෙන යන්නම්. ඊට පස්සේ කවුද මේ බණ්ඩා ඉන්නවා. මාත් යනවා කියලා නම් තියෙනවා. කොහේ යනවා කියලා දන්නේ නැහැ. මට එහෙම මුකුත් එවල නැහැ. මදුරංගේ ඉන්නවා. එතකොට රණසිංහ ඉන්නවා. රණසිංහ ඔයාවත් එකතු කරගත්තා. එතකොට ෂාන් ඉන්නවා. ඒ වගේම වෙතු ඉන්නවා. ඒ වගේම රෝහිණී ඉන්නවා. නිෂා ඉන්නවා. කුමාර ඉන්නවා. ලහිරු ඉන්නවා. රවිදු දමිත් උදයන්ක ඒ කට්ටියම අපේ ලයිව් එකේ ඉන්නවා. හින්දි සින්දු වලට දවසකුත් තියෙනක හොඳයි කියලා අපේ ගිෂෝ කියනවා. ගිෂෝන්න මම ඔයාවත් ගොඩක් ආදරෙන් මතක් කරා. අක්කේ පසඳුල් එකතු කරගන්නක ඕන පසඳුල්. හරිනේ මම නම් කිව්වා පසඳුල්. මෙතුව තමයි මැසේජ් එක එවලා තියෙන්නේ. එතකොට චතුමි සෙව්වන්දි. චතුමි ඔයාවත් මතක් කරා. එතකොට වජිර ලක්මාලි ඉන්නවා මැලේසියාවේ ඉඳන් අපි වහගෙන. ඊට පස්සේ මෙතු. මෙතුන් ඔයාවත් එකතු කරගත්තා. ඊට පස්සේ ඉන්නවා ඉන්දික රුමේනියාවල ඉඳන් අපිත් එක්ක එකතු වෙලා සුනිල් අරුණවත් එකතු කරගන්න කියලා තමයි කියන්නේ. වැඩ කරන ගමන් ගොඩක් කැටි මේ වෙලාවේ බලාගෙන ඉන්නේ. සමහර අයට නම් මැසේජ් කරන්න විදියක් නැහැ කියලා තියෙනවා. ඒ වගේම යක්කල මුල්ලෙන් ඉන්නවා චතුෂා. චතුෂා ඔයාවත් උණු ගොඩක් ආදරෙන් අපි මතක් කරා. ෂියා මෙස්සෙන් ආවා ආවා කියලා තියෙනවා. ෂියා වන්න ඔයාවත් මම මතක් කරා. එහෙනම් ඒ කට්ටියම එකතු කරගන්න ගමන් ඉතාලියේ ඉඳන් තමයි රණසිංහ අපිත් එක්ක එකතු වෙන්නේ. ඒ කට්ටියම එකතු කරගෙන එහෙනම් අපි අහමු තවත් ලස්සන දෙසින්දුවක්. දිගටම සුප්‍රීම් රේඩියෝ අහගෙන ඉන්න මේ Endless Weekend.

0: ප්‍රේම් රේඩියෝ සමරු බලක බදකම් කුසලාන පාසල් නිලලාංචන අකුරු සහ මෝස්තර කැපීම දැන් නවීන ලේසර් තාක්ෂණයෙන් හොඳම නිමාවකින් බෙල්ලන්විල ඔප්නිම් ප්‍රොඩක්ෂන්ස් වෙතින් අමතන්න 0.78 600 18 22 ලොව සුන්දරතම පාරාදීසේ
1: මන බැඳුණු ඇස නොගැටුණු තන් සොයා උතුම් යම සත්‍චාරයක්
0: Travel with Supreme
1: සතිය දවස් පහේම The Welcome Show අහන්න
2: කාලේ වැලි තලාවෙන් වැසී ගියත් සමහර මතකයන් තවමත් හදවතේ සුවඳ දෙනවා

0: සෙවනැලි අතරින් වර්තමානයේ ආදර සිතුවිලි සිතුවම් කරන Dream Night
1: සතියේ දිනවල රාත්‍රී 7ට
2: අනුග්‍රහය
3: වාර්තා පිට වාර්තා තබන කෝටි 8 NLB තනඩ තහනේ ලොතරැයියේ රුපියල් කෝටි 13 9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහතන සම්පත තන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙක් වන්
0: සත්තර්මාපී වන්දනා පොසොන් පොහොදා ධර්මදේශනය
4: මීදු හාමුදුරු ඇවිල්ල දහමෙන් කතා කරේ මනසට තිස්ස රජතුමාගේ මනසටයි කතා කළේ ප්‍රඥාවටයි කතා කළේ එතනින් ඇරඹුණු දහම ප්‍රඥා ගෝචරෝ මිනිස්සු තුළ ස්ථාපනය කරන්න උන්වහන්සේ වෙහෙසුනා කැපවුණා ඒ සියලු කැපකිරීම් අතිශයින් සාර්ථකයි
0: දේශකයාණන් වහන්සේ පන්නිපිටිය දෙපානම සිරි ධම්මින්ද විහාරවාසේ පූජ්‍ය දර්ශනපති දියුරුම්විල විනීත ස්වාමීන්ද්‍රයන් වහන්සේ පොහෝදා උදෑසන 7ට සුප්‍රීම් රේඩියෝ සත්තර්මාපේ වන්දනා
5: 89.1 89.3
0: සුප්‍රීම් රේඩියෝ

0: Endless Weekend with Supreme Radio.
1: හවස දෙකයි විනාඩි 52යි දැන් බලාව TikTok live එක පැත්තෙන් යාළුවෝ ගොඩක් එකතු වෙලා ඉන්නවා. ආයේ අතරේ WhatsApp එක පැත්තෙත් කීප දෙනෙක් ඉන්නවා. ඒ කටයුතු ඉතින් වෙනස්කම් කරන්න බෑනේ. ඉතින් ඒ නිසා යාළුවෝ අනිවාර්යෙන් මතක් කරන්න ඕනේ. ඒ පැත්තෙන් ඉන්නෝ මේවල අපි වහගෙන කවුද මේ චන්ද්‍රු නේද? ඔව්. පොඩ්ඩකින් මොකද චන්ද්‍ර තමයි චන්ද්‍ර මංගොඩ ආවත් එකතු කරගත්ත චන්ද්‍ර අපිත් එක්ක එකතු වෙන්නේ මාව නැල්ල ඉඳන් චන්ද්‍ර ආවත් ගොඩක් ආදරෙන් මතක් කරන ගමන් ඊළඟට සේනුවවිනින් KDA සමරසිංහ දිගට මැසේජ් එවලා තියෙනවා ඔන්න මං ඔයාවත් මතක් කරා ඒ වගේම තමයි මෙලාන් ඉන්නවා මෙලාන් හංසක අපිත් එක්ක එකතු වෙන්නේ ගාල් නෑ ගාල්ල නෙමෙයි පොඩ්ඩකින් නෙමෙයි කොහෙද මේ තියෙන්නේ නෑ මට ඉවලා තියෙන තැන හොයාගන්න බෑ මොකද්ද ඒ කියලා හරි ඔයාවත් ඔන්න එකතු කරගත්ත ඊළඟට චමින්ද ඉන්නවා චමින්ද ඔයාවත් මතක් කරනවා ඒ වගේම තමයි ඊජි අනුර ඉන්නවා අනුර ඔන්න ඔයාවත් එකතු කරගත්තා පුස්සල්ලාවෙන් තමයි එකතු වෙන්නේ කටිව එකතු කරගන්න ඕනේ එතකොට TikTok live එක පැත්තෙන් ධනා ඉන්නවා ධනා ඔයාවත් ඔන්න මතක් කරනවා ධනා කියලා තමයි කිතින් DANA කියලා තියෙන ඔන්න අපි ඔයාවත් මතක් කරනවා ඊට පස්සේ අසින්දු ශාලින්ද මං යව මතක් කරා එතකොට අපේ ශාලින් ඩිසිල්වා ඉන්නවා මට වෙනස්කම් කරන්න බෑ මොකද කලින් කතාවේදී මං ගැලට වෙනස්කම් කරා කියලා කිව්වා. ඉතින් ඒ නිසා වෙන ශාලින් මං ඔයාවත් මතක් කරා. නීෂා ඉන්නවා. නීෂා වන්න මං ඔයාවත් ගොඩාක් ආදරෙන් මතක් කරා. ඒ වගේම දමිත් ඉන්නවා. දමිත්ත් එකතු කරගන්නලු. නදුන් යශෝදරේ ඉන්නවා. නදුන් යශෝදනවත් එකතු කරගන්න ගමන් තව ගෑනු ළමයෙක් හිටියා. කෝ මේ ගෑනු ළමයා? කොහෙද මේ ගෑනු ළමයා ගියේ? ශිහාරා ඉන්නවා. ශිහාරා වන්න මං ඔයාවත් මතක් කරා. ශිහාරාවත් එකතු කරගන්න ගමන් නදුන් යශෝදර අපිත් ඉන්නවා කියලා දාලා තියෙනවා. ගිෂු කියනවා අම්මයි තාත්තයි එතකොට ඉවෝන බබා හස්බන්ඩ් රමේෂ් එතකොට හස්බන්ඩ්ගේ අම්මවත් එකතු කරගන්න කියලා ඔන්න මගේ කට්ටියව මතක් කරා. තව කවුද ඉන්න එකතු කරගන්න? ඒ පැත්තේ ඉන්නවා එකතු කරගන්න මටේ කට්ටියව හොයාගන්න විදියක් නැතුව ඉන්නේ. රණසිංහව මම කලින් මතක් කරානේ. ඔව් රණසිංහව කලින් මතක් කළා. අපේ ශ්‍රියානි සුබ්‍රද විදියට ඉන්නවා. ශාන් ඉන්නවා. අපේ ලී ඉකෝ රිසෝට් එකේ කට්ටියත් ඉන්නවා. ඒ කට්ටියත් මතක් කරන්න ඕනේ. එතකොට අපේ නීෂා ඉන්නවා. නීෂා මතක් කරා. කුමාරී ඉන්නවා. සුදාන ඉන්නවා. ඒ වගේම චමින්ද රනිල් ඉන්නවා. ත්‍රී ගර්ල්ස් ෆැමිලි ලයිෆ් කියලා කෙනෙකුත් ඉන්නවා. ෂිම් කියලා කෙනෙකුත් ඉන්නවා. එතකොට යශ් ඉන්නවා. මේ කට්ටිය එකතු කරගන්න ගමන් අපේ හුදකලා විරාමයේදී බොතේජුත් ඉන්නවා. මහිරෝ වින්සක රණසිංහවත් එකතු කරගන්න කියලා තියෙනවා. ඔන්නේ කැටියෙන් මතක් කරා. චෙනුල් ඉන්නවා. චෙනුලුත් හාහා දාලා ඉවරලා තියලා චෙනුල් ඔන්න යවත් මතක් කරා. එහෙනම් ඉතින් මේ කැටියෙන් එකතු කරගෙන අපි යමු ආපහු පාරක් නටන්න. එහෙනම් ඉතින් මන්නම් කියන්නේ අහන් ඉන්න ඔයා නටන්න ඕනේ. හරිද? නැත්තම් ඕර්න එක නටන්න අමාරුයි වගේ නිකන් ලැජ්ජා වගේ කියලා හිතනවනම් අපි ලයිව් එක පැත්තට එනකොට නිකම්මට මොකද ලයිව් එක පැත්තේ කැටිය හොඳටම නටනවා. එනිසා ඉතින් ඒ පැත්තටත් එන්න. අපේ ඒත් ඉන්නවා. චේවන් ඔයාවත් මතක් කරා. චේවත් ගොඩාක් ආදරය එකතු කරගන්න ගමන් එහෙනම් අපි ආමු රාධා සින්දුව.

0: Endless Weekend with Supreme Radio.
1: හවස තුනයි විනාඩි 6යි දැන් වෙලාව අපේ අවසාන පැය. අවසාන පැය කියන්නේ ඔයයි මම එකට සිංදු අහන අවසාන පැය. මේ පැය තුවාට ලස්සනම හින්දි සිංදු ටිකක් අරගෙන ආවේ තියෙන්නේ. ඉතින් ලයිව් එක පැත්තෙන් ගොඩක් කට්ටිය එකතු වෙනවා, කෝල් කරනවා යාළුවෝ. ඒ කට්ටියවත් එකතු කරගන්න ඕනේ. චාරක ඉන්නව පානදුරෙන් චාරකොණ්ඩ ඔයාවත් අපි මතක් කරා. මේ අපිටත් 3යි 6යි කියලා මේ මොනද ෂේ මැසේජ් එකක් දාලා තියෙනවා. හරි ජී ඔන්න ඔයාවත් මතක් කරා. හරි ඉස්සෙල්ලත් මම මතක් කරා ඔයාව. හරිද? මේ කට්ටියම එකතු කරගන්න ගමන් මතක් කරන්න ඕනේ. දැන් විශේෂ මේ රතවාහන සරස්මක් එහෙම පොසොන් පොය වෙනුවෙන් දීලා තියෙන්නේ. අනුරාධපුර යන අයට විශේෂ වෙනමම රතවාහන සරස්මක් තියෙනවා කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. දුම්රිය සේවාවන් වෙනමම, එතකොට බස් සේවාවන් වෙනමම. මම හිතනවා ඔයාලට පහසුවෙන් ගිහින් එන්න පුළුවන් වෙයි කියලා. ඒ වගේම තමයි මේ යනකොට අමතක කරන්න එපා පරිස්සම 100,000ක් විතර හිතන්න ඕනේ. මොකද සමහර වෙලාවට ඉතින් අපි පිරිමි ළමයි ඔක්කොම එකට යනකොට ඉතින් අමතක වෙනවානේ නේද? පරිස්සමෙන් යන්න ඕනි, ආපහු මම ගෙදර එන්න ඕනි කියලා. ඉතින් ඒ නිසා මේ පරිස්සමට යන්න ඕනි. පරිස්සමට ගිහිල්ලා දන්සල් වැඳගෙන පන්සලකට ගිහිල්ලා පොසොන් කලාප එහෙම බලලා අනිවාර්යෙන් පරිස්සමට ආපහු ගෙදර යන්න ඕනි. හරිද? එහෙම හයියෙන් වේගෙන් එහෙම යනවා එහෙම නෙමෙයි. හරි. එහෙනම් ඉතින් ඒ ගැන මතක් කරන ගමන් අපි සිංදුවකට යන්නත් ඕනේ. රුමේනියාවේ ඉඳන් මේ වෙලාවේ අපි වහන් ඉන්නවා කියලා කියනවා උමේෂ්. ලංකාවේ නම් ඉන්නේ ඇඹිලි පිටියලු. ඔන්න ඔයාවත් එකතු කරගත්තා රුමේෂ්. ඒවත් ගොඩක් ආදරෙන් මතක් කරන ගමන් නතුනේ අශෝධන කියනවා ඊළඟ සිංදුවට ශිරෝන් වයි විකුම් වයි එකතු කරගන්න කියලා. ඔන්න ශිරෝන් වයි විකුම් වයි එකතු කරගත්තා මම. හර්ෂණී ඉමල්කා මදුමාලෙත් ඉන්නවා අපිත් එක්ක. ඒවත් එකතු කරගන්න ගමන් මං හිතනවා මට කවවත් මගේ අරුන් නෑ කියලා. ඒ කටිය එකතු කරගෙන යනම් අපි ලස්සන සින්දුවක් අහන්න යමු. තව සින්දු අහන්න පොඩි වෙලාවයි තියෙන්නේ. ඉතින් ඒ නිසා මේ පැත්තට එන්න ඕනේ. හරිද? දිගටම සින්දු අහන්න.

0: A su nave ai ekran, a su nave ai tune. Supreme Radio. Magiyana, magirata.
1: අපට සිදුවන වැරදිවලට පවා වටිනාකමක් තියෙනවා. මොකද ඒ වැරදි මගින් ඔබට ලබා දෙන අත්දැකීම ඔබේ ජීවිතය ශක්තිමත් කරාවේ. සිහි නැතිනන ජයග්‍රහී දවසකට පාර කියන්නේ NLB සුබ දවසක්.
2: සුබ දවසක්.
3: අලුත් වෙලා.
2: පහසු වෙලා.
3: තෑගි පැඩි වෙලා.
2: අංක එකයි ලග්න එකයි.
3: සියයක්ම ඔබ යකේ.
2: අංක දෙකක් ගැලපුණාම.
3: රුපියල් 1000ක්ම අතේ.
2: අංක දෙකයි ලග්න එකයි.
3: 2500ක් අතේ. අංක තුනට.
2: 50000.
3: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000.
2: අංක තුනයි ලග්න එකයි. 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
3: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
4: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.

0: සුප්‍රීම් රේඩියෝ උසස්ම තත්ත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දෙවේනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සහ ගම්පොළ පෙරලිකාර සඳුදා
1: කේන්ති යන්න හේතු මොනවද? මෙන්න මේවා හරි
0: සුවබර අඟහරුවාදා
2: ආසත්මිකතාවේ සමහරක් වෙලාට පින්නන්නේ ගැස්ට්‍රයිටිස්
0: හැඩකාර බදාදා
1: ඔයා කොච්චර තෙල් දාලා හිටියත් කොණ්ඩෙකට ඔයිල් උරා ගන්න නැහැ.
0: රස පිරි බ්‍රහස්පතින්දා
3: මුලින්ම කරන්න ඕනේ සෞටික හෝදලා පෙරල
4: ජීවිතේ හැම දවසකටම අලුත් අර්ථයක් දෙන එකම තැන
0: සුප්‍රීම් ලයිෆ්ස්ටයිල් සතියේ දවස් පහේම උදේ 10ට The Welcome Show ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පෑ තුන.
5: සාමාන්‍යයෙන් අපි කියනවානේ මම ඉපදුනේත් මෙහෙ, මම ජීවත් වුනේත් මෙහෙ, මම මැරෙන්නෙත් මෙහෙ කියලා. හැබැයි ඔන්නෝයි කියන වාක්‍ය කිහිපය කියන්න වෙන්නේ රටක් තියෙනවා. නෝර්වේ රාජ්‍යයට අයිති ස්වල්බාන් දූපත් සමූහයේ තියෙන කුඩා නගරයක් තමයි ලෝන්ගේබියන් කියලා කියන්නේ. එතකොට මේ නගරයේ තමයි තමන් මැරුණට වල දාන්නවත් අයිතියක් නැත්තේ. ඒක තහනම්, නීතියෙන් තහනම්.
6: උත්තරාද්‍රවයේ දක්ෂිණාද්‍රවයේ පුදුම දේවල් සිද්ධ වෙන්නේ නේ. සමකයාශිතවම විකාරම දේවල් සිද්ධ වෙන්නේ නේ. ඝර්ම කලාප රටවල
0: ඒ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට The Welcome Show 89.1 89.3 Supreme Radio

හවස තුනයි විනාඩි 27යි දැන් වෙලාව. ටික ටික වැඩසටහන් නිමා කරන්නත් වෙලාව ලං වෙනවා. හැබැයි ඔයාලට තාම අවස්ථාව තියෙනවා මේ පැත්තේ ඉන්න TikTok live එක පැත්තේ ආලෝ ඉන්න එකතු වෙලා. ඉතින් ඔයත් එන්න මේ පැත්තට. ඇවිල්ලා රස විඳින ගමන් රස කතා අහන්නත් පුළුවන්කම තියෙනවා. අයේෂ් චන්දනේ ඉන්නවා. එතකොට තව මේ පැත්තේ ආලෝ ටිකක් හිටියා. මට මගහැරලා තියෙන්නේ ඩුබයි ලයිෆ් කියලා කෙනෙක් ඉන්නවා. එතකොට තව කවුද ඉන්නේ? හර්ෂණ ප්‍රභාත් ඉන්නවා. ඊට පස්සේ කවුද? ඉන්දිකා ජයතිලක ඉන්නවා. ඉන්දිකාවන්න මම ඔයාවත් මතක් කරා. ඉන්දිකාවත් එකතු කරගන්න ගමන් එහෙනම්. ග්‍රේෂා ඉන්නවා. ග්‍රේෂා ඔයාවත් මතක් කරා. අයේෂ් චන්දන වැඩ කියලා තියෙනවා. ඔන්න ඔයාවත් එකතු කරගන්න ගමන් එහෙනම් අපි ආවම මේ ලස්සනම සින්දුව. මෙතුල ඉන්නවා. මෙතුල මන් දිනුත් ඉන්නවා. ඔයාවත් එකතු කරගත්තා හරි.

0: 89.1 සුප්‍රීම් රේඩියෝ
1: දශක පහක් පුරා පිත්තල බාණ්ඩ කරණයේ ශ්‍රී ලංකේ ජනතා විශ්වාසය දෙනෝ කිරිපත් ගොඩ චාමික බ්‍රස් ස්ටේනස් සරුමේරු දොරලො පිත්තල පහන් ඇතුළු සියලුම පිත්තල අවශ්‍යතාවයන් වෙනුවෙන් චාමික බ්‍රස් ස්ටේනස් නුවර පාර කිරිපත් ගොඩ
2: උසස් මුදත්වේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළෙන් සෙල්ජාලය කසාගල ග්‍රීන් සුෆා ශාකා මාතලේ අතුරුගිරිය කඩුවෙල ගණේමුල්ල නාරම්මල සාගම්පල කසාගල සමූහ ව්‍යාපාර හා සම්බන්ධ වන්න අමතන්න 0112 864 012
3: මහරජ උත්තමයන් වහන්සේ රාජ සභාවට සැපත් වෙන වගයි
4: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙනේනු.
5: එම මෙහෙම.
6: පස්වාන් දහසකන සමාවසර රාජෝත්තමයන් වහන්ස.
4: අහල පහල නිවැසියන්ට බාධාවන ලෙස තා ඝෝෂා පවත්වන්නේ මන්ද? පවසව.
6: අනේ මහරජතුමනි මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නැහැ. දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මෝ.
4: ඈ හැබෑවට.
1: සතිය දවස් පහේම දවල් දෙකට
0: සින්දු කපේ විත් නිමේෂා
7: බලන්නකෝ අනේ අපේ ළමයට හරි ලස්සනට සින්දු කතන්දර කියන්න පුළුවන්. හැබැයි ඉතින් ඒවට තැනක් නැහනේ.
8: ඇයි අනේ සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩක් උදෑසන තියෙන්නේ.
9: අපිට ජපාන් ඉගෙන ගන්නත් පුළුවන්.
10: ලස්සන ලස්සන කතන්දර අහන්න පුළුවන්නේ.
11: හැඩකාර දඟකාර පොඩිත්ත වෙනුවෙන්මයි.
12: මේ ඔක්කොටම සතියේ දින පහම උදේ 6 ඉඳන් 7 වෙනකම් සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩන්ගේ උදැසන හනෝනේ.
13: ඩෙංගු මාරාන්තිකයි. දැනුවත් වී වලකනමු.
1: ඉවතලන ප්ලාස්ටික්, වීදුරු බඳුන්, බෝතල් සහ ටින් ආදිය එකතු කර ජලය නොරදෙනසේ තබා ගන්න. ඉවතලන ටයර් රාතියට වැලිපුරවා සිදුරු කර ජලය නොරදෙනසේ කපටා කරන්න.
13: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි.
0: 89.1 89.3 Supreme Radio.

0: ඇතුනින් ඒවිනින් ඩ්‍රයිව් එක
1: ලීඩ් කරන
2: ඔබ ඉන්නේ කොහෙද කියලා
3: වරු කියනවා. ඉතින් ඒ වartifactId උගලට වරු කියන්න බෑනේ.
4: ඔනි කර තරුවක් තමත් ඔනි කර තරුවක්
0: back to back සින්දු අහන්න
5: let's go
1: every weekday at 4 PM in Porto with Ashi Ali.
6: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එකම රූටින් එක.
3: අනේ පුතේ, ඔය ටූත් පේස්ට් එක නෙවෙයි, ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක.
7: මොකද අනේ ඔය මේස් දෙක පටලන් පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
1: The welcome show. කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන hina වෙලා ආසාවෙන් පටන ගන්න දෝ පටන් ගන්න සතිය දවස් පහේම උදේ 7ට. The welcome show.
7: අනුග්‍රහය.
8: වාර්තා පිට වාර්තා තමන කෝටි 8 NLB දනඩ තහනේ රුත්‍රායියෙන් රුපියල් කෝටි 13.97 ඉක්ම වූ දැවන්ත සුපිරිතයග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තන නිධානයේ බිලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
1: මෙල්ටෝල් හිසරතය උන සෙම්ප්‍රති ශාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි.
9: 89.1 89.3
1: සුප්‍රීම් රේඩියෝ.

0: Lovers Weekend with Supreme Radio.
1: හවස තුනයි විනාඩි 52යි දැන් වෙලාව. ඒ කියන්නේ ඉතින් ප්‍රීතිමත් සුන්දර ඉරිදාව මේ විදිහට නිමා කරන ගමන් තාම ඉරිදා ඉවර වෙලා නැහැ. හැබැයි ඉතින් මට අද ඔයත් එක්ක ඉන්න වෙලාව ඉවර වෙලා තියෙන. ඉතින් ඒ නිසා අපි ආපහු හම්බ වෙන්නේ අඟහරුවාදා උදේ 7ට. එතකම් පරිස්සමට ඉන්න ඕනද? ලයිව් එක පැත්තෙන් යාළුවෝ ගොඩක් අපිත් එක්ක එකතු වෙනවා. ඉතින් ඒ හැමෝටම බොහොම ස්තුතියි. ඒ කටියව මතක් කරන ගමන් TikTok එක පැත්තෙන් වගේම අපේ WhatsApp එක පැත්තෙන් කෝල් කරපු යාළුවෝ ගොඩක් කට ඉන්නවා. ඒ කට්ටියකින් කීප දෙනෙක් ඉන්නවා මතක් කරන්න. කුවේට් වලින් කුමාරි අපිත් එක්ක එකතු වුණා. කුමාරි ලංකාවින් අනුරාධපුරේ. ඉතින් එයාගේ දුවවත් ගොඩාක් ආඩම්බරයෙන් මතක් කරා. මොකද එයාගේ දුවට 9 years කියලා කිව්වා ඔලල්සලින්. ඉතින් අපි කුමාරගේ දුවට සුබපැතුම් එකතු කරනවා. ඒ වගේම තමයි නලින් SK ඉන්නවා කොරියා වලින් ඉඳන්. UD ඉන්නවා. එයා කිව්වා ලකිරවත් එකතු කරගෙන සින්දුවක් දෙන්න කියලා. මෙතුල ඉන්නවා. මෙතුල මන්දිනෝ. මෙතුල යාවත් එකතු කරගත්තා. ඒ වගේම තමයි අපේ ශාෂ්, එතකොට සසි, චේ, ඒ වගේම හංසන, මෙයාලු හැමෝම. අද හංසන මං හිතන්නේ පොඩි වෙලා ලයිව් එකේ හිටියේ. හැමෝම ගොඩක් ආදරෙන් මතක් කරා. ඒකට ඔක්කොම එකතු කරගෙන රෂ් යාවත් එකතු කරගන්න ගමන් එනං දිලාන් නිරෝෂන් ඉන්නවා. දිලාන්ව මතක් කරන්න බෑනේ. මොකද අපිත් එක්ක හැමදාම ඉන්නේ යාළුවෙක්. නිරෝෂණත් එකතු කරගන්න ගමන් එහෙනම් අදට අපි ලයිව් එක එන් කරනවා. එතකොට අපේ ප්‍රෝග්‍රෑම් එකත් මෙතන නිමා කරනවා. සසිරෝ ඉන්නවා. සසිරෝ ඔයාවත් අපි ගොඩක් ආදරෙන් මතක් කරා. ඒ කට්ටියම එකතු කරගන්න ගමන් එහෙනම් අදට මම ගිහින් එන්නම්. හරිද? අදට යනවා. හැබැයි ආපහු එනවා. හරිද? ආපහු එනවා. පරිස්සමට ඉන්න. එහෙනම් බොහොම ස්තුතියි අද දවසේම මාත් එක්ක ඉරපු යාළුවෝ හැමෝටම. ඉස්සරහට දිගටම අපි වහන් ඉන්න කියලා ඉතාමත් ආදරෙන් ආරාධනා කරනවා. වගේම තමයි හෙට අද දන්සල් එහෙම වදින්න යද්දි, ඔය රෝන්දි ගහන්න එහෙම යද්දි, ඊට පස්සේ පින් අතේ වැඩවලට එහෙම යද්දි පරිස්සම අංකයකටම තියාගන්න ඕනේ. හරිද? ඔන්න අගහරු අතර කියන්න නම් තියන්න එපා මෙච්චර ප්‍රශ්නයක් වෙනා කියලා. පරිස්සමට යන්න ඕනේ. හරි? එහෙනම් ඉතින් ගිහින් ගෙන්නම් හොඳ ළමයි වගේ පරිස්සමට ගිහිල්ලා එන්න. පරිස්සමෙන් ඉන්න. සුබ දවසක් වේවා. එතකොට හෙට සුබ නිවාඩු දිනයක් වේවා. සුබ පොය දිනයක් වේවා කියන එක මතක් කරන ගමන් හෙට දවසේමත් සුප්‍රීම් රේඩියෝ අහන් ඉන්න කියලා තවට මතක් කරන ගමන් අදට මම ගිහින් එන්නම්. සුබ සන්ධ්‍යාවක් ඔයාට. මම නිපුනිකා.

0: සුබ සැඳෑවක්. වෙලාව හවස 4යි. ඔයා මේ අහගෙන ඉන්නේ සුප්‍රීම් රේඩියෝ.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලාව මතක් කළේ
2: වාර්තා පිට වාර්තා තිබෙන කෝටි 8 NLB ධනනිධානයේ ලොතරැයියේ රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත ධනනිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

89.1 සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ මේක

0: නවයයි එකෙන් අසු නවයයි තුනෙන් සුප්‍රීම් රේඩියෝ
1: උසස්ම තත්ත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දෙවෙනි අඩමු මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සහ ගම්පොළ
2: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක් නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB 500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ
3: මෙල්වා එක ලංකාවේ එක අපේම එක
4: දශක පහක් පුරා පිත්තල භාණ්ඩකරණයේ ශ්‍රී ලංකේය ජනතා විශ්වාසය දෙනෝ. කිරිපත් ගොඩ, චාර්ලික බ්‍රාස් ස්ටේනස්, සරුමේරු, දොරලු, පිත්තල පහන් ඇතුළු සියලුම පිත්තල අවශ්‍යතාවයන් වෙනුවෙන් චාර්ලික බ්‍රාස් ස්ටේනස්, නුවර පාර කිරිපත් ගොඩ.
5: ලොව සුන්දරතම පාරාදීසේ.
6: මන බැඳුණු, ඇසේ නොගැටුණු තැන් සොයා, උදේම යමු සංචාරයක්.
7: Travel with Supreme.
6: සතියේ දවස් පහේම
8: The Welcome Show අහන්න.
9: කාලේ වැලි තලාවෙන් වැසී ගියත් සමහර මතකයන් තවමත් හදවතේ සුවඳ දෙනවා.

0: අතීතයේ සෙවනැලි අතරින් වර්තමානයේ ආදර සිතුවිලි සිතුවම් කරන Dream Night
1: සතියේ දිනවල රාත්‍රී 7ට
2: අනුග්‍රහය
3: එන්න

0: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා.
1: මෙල්වා එක ලංකාවේ එක අපේම එක. සමුරුමලක බදකම් කුසලාන පාසල් නිල ලාංඡන අකුරු සහ මෝස්තර කැපීම දැන් නවීන ලේසර් තාක්ෂණයෙන් හොඳම නිමාවකින් බෙල්ලන්විල ඔප්නිම් ප්‍රොඩක්ෂන්ස් වෙතින් අමතන්න 0.78යි 600යි 18යි 22
2: වාර්තා පිට වාර්තා කබන කෝටි 8 NLB දනඩිතහනිය ලොතරැයියෙන් රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තන නිදහනේ බෙලදීගෙන ඔබත් කෝටි
1: The Welcome Show. ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පැය තුන.
3: සාමාන්‍යයෙන් අපි කියනවානේ මම ඉපදුනේත් මෙහෙ, මම ජීවත් වුනේත් මෙහෙ, මම මැරෙන්නෙත් මෙහෙ කියලා. හැබැයි ඔන්නෝයි කියන වාක්‍ය කිහිපය කියන්න වෙන්නේ නැති රටක් තියෙනවා. නෝර්වේ රාජ්‍යයට අයිති ස්වල්බාන් දූපත් සමූහයේ තියෙන කුඩා නගරයක් තමයි ලෝන්ගේ බියෙන් කියලා කියන්නේ. එතකොට මේ නගරයේ තමයි තමන් මැරුණට වල දාන්නවත් අයිතියක් නැත්තේ. ඒක තහනම්, නීතියෙන් තහනම්.
4: උත්තරද්‍රවයේ දක්ෂිණද්‍රවයේ පුදුම දේවල් සිද්ධ වෙන්නේ නේ. සමකයාශිත තමයි විකාරම දේවල් සිද්ධ වෙන්නේ නේ. ඝර්ම කලාපී රටවල
1: ඒ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට The Welcome Show. ඩෙංගු මාරාන්තිකයි. දැනුවත් වී වළකනමු.
5: ඩෙංගුන රෝගය සඳහා සුදුසුයයි ප්‍රචාරය වන අත්පිහෙත්තා ව්‍යාජ ඖෂධයන් භාවිතා කිරීමෙන් වළකින්න. තද උණ, වමනය, හිසරදය, ඇඟපත වේදනාව, මුහුණ හා උඩුකය ප්‍රදේශයේහි රත් පැහැගතිය, සමමත කුඩා ලේ පැල්ලම් මතුවීම හා සුළු වශයෙන් සිදුවන ලේ කැලීම් තත්ත්වයන් නැත්නම් නොපමාව නිවැරදි වෛද්‍ය උපදෙස් ලබා ගන්න.
1: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි. සුප්‍රීම් රේඩියෝ, මේක සුපිරියක්.

0: ප්‍රීම් රේඩියෝ උසස් මුතත්වේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළෙන් සල්චාලය කසාගල ග්‍රීන් සුෆා ශාකා මාතලේ අතුරුගිරිය කඩුවෙල ගණේමුල්ල නාරම්මල සාගම්පල කසාගල සමූහ ව්‍යාපාර හා සම්බන්ධ වන්න අමතන්න 0112 864 0012
1: එන්න

0: දහම් අමාවෙන් වන්දනීය වූ පුදබිමක රෞඩ අතීතය සොයායන සම්මා වායාමය ශාසන ප්‍රදීපය.
1: මෙවර මඩපාත ශ්‍රී ශෛලතලාරාම පුරාණ විහාරස්ථානයේ සිට පොසම්පුන් පුරෝදා සවස 6ට
0: ශාසන ප්‍රදීපය.
2: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එකම රූටින් එක.
3: අනේ පුතේ, ඔය ටූත් පේස්ට් එක නෙවෙයි, ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක.
4: මොකද අනේ ඔය මේස් දෙක පටලන් පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
5: The welcome show.
6: කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන hina වෙලා ආසාවෙන් පටන ගන්න දෝ පටන් ගන්න සතිය දවස් පහේම උදේ 7ට
5: The welcome show.
4: අනුග්‍රහය
7: එන්න

0: ඉංජිනේරුවෙක් විදිහට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට්වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
1: මෙල්වා එක ලංකාවේ එක අපේම එක
2: 89.1 89.3 දිවයින පුරා සිසාරා.

0: සුපසන්දාවක් වෙලාව හවස පහයි දැන්. ඔයා මේ අහගෙන ඉන්නේ සුප්‍රීම් රේඩියෝ.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලාව මතක් කළේ
2: එන්නා

0: සුප්‍රීම් රේඩියෝ උසස්ම තත්ත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දෙවෙනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සහ ගම්පොළ
1: මෙල්ටෝල් හිස රතය උණ සෙම් ප්‍රතිශාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.
2: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එකම රූටින් එක.
3: අනේ පුතේ, ඔය ටූත් පේස්ට් එක නෙවෙයි, ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක.
4: මොකද අනේ ඔය මේස් දෙක පටලන් පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
5: The Welcome Show.
6: කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන hina vela aasawen padana gannatu patan ganna satiya dawas 5ම උදේ 7ට
5: The Welcome Show.
4: අනුග්‍රහය
7: වාර්තා පිට වාර්තා කබන කෝටි 8 NLB දනඩ තහනිය ලොතරැයියේ රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දවන්ත සුපිරි ත්‍යාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත ධන නිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
8: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා.
9: මෙල්වා එක ලංකාවේ එක, අපේම එක.
10: ලොව සුන්දරතම පාරාදීසේ.
11: මන බැඳුණු ඇස නොගැටුණු තන් සොයා උදේම යමු සංචාරයක්.
12: Travel with Supreme.
11: සතිය දවස් පහේම
13: The Welcome Show අහන්න.
14: Supreme Radio.
15: Collaboration.

0: 89.1 Supreme Radio.
1: සමුත්වේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සැලචාලය කසාගල ග්‍රීන් සුෆා ශාකා මාතලේ අතුරුගිරිය කඩුවෙල ගණේමුල්ල නාරම්මල් සාගම්පල කසාගල සමූහ ව්‍යාපාර හා සම්බන්ධ වන්න අමතන්න 01112864012
2: පෙරලිකාර සඳුදා
3: කේන්ති යන්න හේතු මොනවද? මෙන්න මේවා හරි
2: සුවබර අඟහරුවාදා
4: ආසාත්මිකතාවයේ සමහරක් වෙලාවට පෙන්නන්නේ ගැස්ට්‍රයිටිස්
2: හැඩකාර බදාදා.
3: ඔයා කොච්චර තෙල් දාලා හිටියත් කොණ්ඩෙකට ඔයිල් උරා ගන්න නැහැ.
2: රස පිරි බ්‍රහස්පතින්දා
5: මුලින්ම කරන්න ඕනේ සෞටික හොදලා පෙරල
6: ජීවිතේ හැම දවසකටම අලුත් අර්ථයක් දෙන එකම තැන
0: සුප්‍රීම් ලයිෆ්ස්ටයිල් සතියේ දවස් පහේම උදේ 10ට The Welcome Show. ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පෑ තුන.
7: සාමාන්‍යයෙන් අපි කියනවානේ මම ඉපදුනේත් මෙහෙ, මම ජීවත් වුනේත් මෙහෙ, මම මැරෙන්නෙත් මෙහෙ කියලා. හැබැයි ඔන්නෝයි කියන වාක්‍ය කිහිපය කියන්න වෙන්නේ නැති රටක් තියෙනවා. නෝර්වේ රාජ්‍යයට අයිති ස්වල්බාන් දූපත් සමූහයේ තියෙන කුඩා නගරයක් තමයි ලෝන්ගේ බියෙන් කියලා කියන්නේ. එතකොට මේ නගරයේ තමයි තමන් මැරුණට වල දාන්නවත් අයිතියක් නැත්තේ. ඒක තහනම්, නීතියෙන් තහනම්.
8: උත්තරද්‍රවයේ දක්ෂිණද්‍රවයේ පුදුම දේවල් සිද්ධ වෙන්නේ නේ. සමකයාශිත තමයි විකාරම දේවල් සිද්ධ වෙන්නේ නේ. ඝර්ම කලාපී රටවල
0: ඒ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට The Welcome Show. ඩෙංගු මාරාන්තිකයි. දැනුවත් වී වළකනමු.
6: ඔබගේ ගෙවත්ත පමණක් නොව, ගේ වටා ඇති ජලය ගලා යන කාණු පත්තිත හැකිතාක් පිරිසිදුව තබා ගන්න. ප්ලාස්ටික්, පොලිතින් පමණක් නොව, ස්වභාවිකව ජලය රැඳිය හැකි ස්ථාන පිළිබඳව අවධානය යොමු කරන්න.
0: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි. 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ. සුප්‍රීම් රේඩියෝ, මේක සුපිරියක්.

0: 89.3 සුප්‍රීම් රේඩියෝ
1: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
2: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
3: දශක පහක් පුරා පිත්තල භාණ්ඩකරණයේ ශ්‍රී ලංකේය ජනතා විශ්වාසය දෙනෝ. කිරිපත් ගොඩ, චාර්ලික බ්‍රාස් ස්ටේනස්, සම්වේරෝ, දොරලෝ, පිත්තල පහන් ඇතුළු සියලුම පිත්තල අවශ්‍යතාවයන් වෙනුවෙන් චාර්ලික බ්‍රාස් ස්ටේනස් නුවර පාල කිරිපත් ගොඩ.
4: සමුරු බලක පදක්කම් කුසලාන පාසල් නිල ලාංඡන අකුරු සහ මෝස්තර කැපීම දැන් නවීන ලේසර් තාක්ෂණයෙන් හොඳම නිමාවකින් බෙල්ලන්විල ඔප්නිම් ප්‍රොඩක්ෂන්ස් වෙතින් අමතන්න 0.78 600 1822 89.1
5: 89.3 Supreme Radio.

0: නවයයි එක අසු නවයයි තුන්න සුප්‍රීම් රේඩියෝ හසේ පොළොවෙ බලේ කොටන ඇහේ සුප්‍රීම් රේඩියෝ මේක සුපිරි
1: සුබ සන්ධ්‍යාවක්. වෙලාව හවස 6යි. මේ සුප්‍රීම් රේඩියෝ
2: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලා මතක් කළේ
3: වාර්තා පිට වාර්තා කබුණු කෝටි 8 NLB දනඩ තහනිය දුතරයියේ රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරි ත්‍යාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත ධන නිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

89.1 89.3 Supreme Radio.

0: with Supreme Radio.
1: ජීවිතේට සිහින තියෙනවා. NLB කියන්නේ ඒ සිහින සැබෑ කරන වාසනාවට කියන තවත් නමක්. මේ ගොවිසෙත ලොතරැයියෙන් රුපියල් 20 ලක්ෂයේ ප්‍රථම තයාගයේ දිනාගත් නුවරඑළියේ එරන්ද පත්මකුමාර මහතා.
2: අයිවත් මම එරන්ද පත්මකුමාර. මං ආවේ නුවරඑළිය ඉඳලා. මටත් ගොවිසෙත දිනුමක් ඇදුනා. අද මං ඒ දිනුම ගන්න ආවා. සැහෙන පිරිසක් අද ඇවිල්ලා තිබුණා තයාග ලබා ගන්න. ඒ වගේම තරුණ පරම්පරාවටත් මං වගේම කියන්නේ විශ්වාසයෙන් යුතුව ටිකට් පත් ගන්න ඔබටත් දිනුම් අවස්ථාවක් ලැබේ. හැමදාම වන්නම් කියන්නේ හැකි පමණින් ගන්න. ගත්තොත් තමයි දිනුමක් ඇදෙන්නේ. ඇත්තට මමත් විශ්වාස කරේ නෑ. මටත් දිනුමක් ආවට පස්සේ තමයි මං විශ්වාස කරේ මේක ඇත්ත දෙයක් කියලා. හැමදාම ගන්න කියලා තමයි ඉල්ලීමක් කරන්නේ. බොහොම ස්තුතිවන්ත වෙනවා ජාතික ලොතරැයි මණ්ඩලයට මේ වගේ ජයග්‍රහණයක් ලබා දෙනවට.
1: ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLB.

0: නවයයි එකෙන් අසු නවයයි තුනෙන් සුප්‍රීම් රේඩියෝ
1: සමරුමලක බදකම් කුසලාන පාසල් නිල ලාංචන අකුරු සහ මෝස්තර කැපීම දැන් නවීන ලේසර් තාක්ෂණය හොඳම නිමාවකින් බෙල්ලන්විල ඔප්නිම් ප්‍රොඩක්ෂන්ස් වෙතින් අමතන්න 0.7 600 18 22
2: කාලේ වැලි තලාවෙන් වැසී ගියත් සමහර මතකයන් තවමත් හදවතේ සුවඳ දෙනවා.

0: සෙවනැලි අතරින් වර්තමානයේ ආදර සිතුවිලි සිතුවම් කරන Dream Night
1: සතියේ දිනවල රාත්‍රී 7ට
2: අනුග්‍රහය
3: වාර්තා පිට වාර්තා තිබෙන කෝටි 8 NLB දනඩ තහනමේ ලොතරැයියේ රුපියල් කෝටි 13.97 ඉක්ම වූ දැවැන්ත සුපිරිතයා ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත ධන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
4: බලන්නකෝනේ අපේ ළමයට හරි ලස්සනට සින්දු කතන්දර කියන්න පුළුවන්. හැබැයි ඉතින් ඒවට තැනක් නැහනේ.
5: ඇයි යන්නේ? සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩක්ගේ උදෑසන තියෙන්නේ.
6: අපිට ජපාන් ඉගෙන ගන්නත් පුළුවන්. ලස්සන ලස්සන කතන්දර අහන්න පුළුවන්නේ.
7: හැඩකාර දඟකාර පොඩිත්තු වෙනුවෙන්මයි.
6: මේ ඔක්කොටම සතියේ දින පහම උදේ 6 ඉඳන් 7 වෙනකම් සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩන්ගේ උදෑසන අහන්න ඕනේ.
0: දහම් අමාවෙන් වන්දනීය වූ පුදබිමක ප්‍රෞඪ අතීතය සොයා යන සම්මා වායාමය ශාසන ප්‍රදීපය.
1: මෙවර මඩපාත ශ්‍රී ශෛලතලාරාම පුරාණ විහාරස්ථානයේ සිට පොසම්පුන් පොහෝදා සවස 6ට
0: ශාසන ප්‍රදීපය
8: 89.1, 89.3, Supreme Radio.

0: සුප්‍රීම් රේඩියෝ මෙල්ටෝන් හිසරතය උන සෙම්ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි.
1: මහරජ උත්තමයන් වහන්සේ රාජ සභාවට සැපත් වෙන වගයි.
2: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙන එනු.
3: එම මෙහෙම
4: පස්වන් දහසකන සමාවසර රාජෝත්තම යනන් වහන්ස
2: අහල පහල නිවැසියන්ට බාධා වන ලෙස තා ഘോഷා පවත්වන්නේ මන්ද? අවසව.
5: අනේ මහරජතුමනි, මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නැහැ. දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මොත්.
2: ඈ හැබෑවට
6: සතිය දවස් පහේම දවල් දෙකට
0: සින්දු කපේ with Nimesha. The Welcome Show.
7: ඇහෙන අහන කතා අතර රසකතා ඇහෙන පැතුන.
6: සාමාන්‍යයෙන් අපි කියනවානේ, මම ඉපදුනේත් මෙහෙ, මම ජීවත් වුනේත් මෙහෙ, මම මැරෙන්නෙත් මෙහෙ කියලා. හැබැයි ඔන්නෝයි කියන වාක්‍ය කිහිපය කියන්න වෙන්නේ රටක් තියෙනවා. නෝර්වේ රාජ්‍යයට අයිති ස්වල්බාන් දූපත් සමූහයේ තියෙන කුඩා නගරයක් තමයි ලෝන්ගේබියන් කියලා කියන්නේ. එතකොට මේ නගරයේ තමයි තමන් මැරුණට වල දාන්නවත් අයිතියක් නැත්තේ. ඒක තහනම්, නීතියෙන් තහනම්.
2: උත්තරද්‍රවයේ දක්ෂිණද්‍රවයේ පුදුම දේවල් සිද්ධ වෙන්නේ නේ. සමකයාශිත තමයි විකාරම දේවල් සිද්ධ වෙන්නේ නේ. ඝර්ම කලාප රටවල
7: ඒ වගේ කතා අහන්න සතිය දිනවල උදේ 7ට
0: The Welcome Show.
8: ඩෙංගු මාරාන්තිකයි. දැනුවත් වී වලකනමු.
9: ඔබට හෝ ඔබේ පවුලේ අයෙකුට පැය 48කට වඩා වැඩි කාලයක් උණ පවතින්නේ නම් වහාම සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකු හමු වී ප්‍රතිකාර ලබා ගන්න. විශේෂයෙන් ගර්භණී මව්වරුන්, කුඩා දරුවන්, වයස්ගත පුද්ගලයින් සහ වෙනත් නිදන්ගත රෝග ඇති පුද්ගලයින් උණ වැළඳුණු වහාම ඉක්මන් වෛද්‍ය ප්‍රතිකාරවලට යොමු වන්න.
8: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි.
0: 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ.
7: සුප්‍රීම් රේඩියෝ. Make a superior.

0: 89.1 සුප්‍රීම් රේඩියෝ නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා
1: මෙල්වා එක ලංකාවේ එක අපේම එක
2: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එකම රූටින් එක.
3: අනේ පුතේ, ඔය ටූත් පේස්ට් එක නෙවෙයි. ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක.
4: මොකද අනේ ඔය මේස් දෙක පටලන්? පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
5: The welcome show. කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන hina vela aasave patana gannatu patan ganna satiya dawas pahema ude hatata
6: the welcome show
4: anugrahaya
7: wartha apita wartha tabana koti 8 nlb tanade tahane lutrayye rupiyal koti 13 9 8 ikma u dewanta supiritya galaba dimin rathi sangwardhaneta dewanta shaktiyak wemin obat dinawa ratat dinawana jatiye mahatana sampatha tanani dahane biladi gena obat koti patiye kuwan
8: meltol hisarathaya una semprati ශාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි.
9: සත්තර්මාපී වන්දනා පොසුන් පොහෝදා ධර්මදේශනය
10: මීදු හාමුදුරු ඇවිල්ල දහමෙන් කතා කරේ මනසට. තිස්ස රජතුමාගේ මනසටයි කතා කළේ, ප්‍රඥාවටයි කතා කළේ. එතනින් ඇරඹුණු දහම ප්‍රඥා ගෝචරෝ මිනිස්සු තුළ ස්ථාපනය කරන්න. උන්වහන්සේ වෙහෙසුනා, කැප වුණා. ඒ සියලු කැපකිරීම් අතිශයින් සාර්ථකයි.
9: දේශකයන්න් වහන්සේ පන්නිපිටිය දෙපානම සිරි ධම්මින්ද විහාරවාසේ පූජ්‍ය දර්ශනපති දියුරුම්විල විනීත ස්වාමීන්ද්‍රයන් වහන්සේ පොහෝදා උදෑසන 7ට සුප්‍රීම් රේඩියෝ සත්තර්මාපේ වන්දනා
0: 89.1 89.3 Supreme Radio.

0: ප්‍රවිත් සුප්‍රීම් රේඩියෝ
1: අපමහා බෝධිසත්වයන් වහන්සේ මෝර රාජව ඉපිද සිටි සමයේ සතුරු උපද්‍රව වලින් මිදී තේජවන්තව සහ සුරක්ෂිතව වැජඹීමට උපකාරී වූ සියලු බාධක මර්ධනය කර ජයග්‍රහණය උදා කර දෙන උතුම් මෝර පිරිත මෙසේ ශ්‍රවණය කරමු.

නවයයි එක අසු නවයයි තුන්න සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ

0: ප්‍රීම් රේඩියෝ ෆයිබර් ලේසර්, සීඑන්සී ලේසර්, ප්ලාස්ටික් ලේසර් සමඟ නවීන ලේසර් තාක්ෂණයෙන් සමරුපලක පදක්කම් පාසල් නිල ලාංඡන නාමපෝර්දන් අනර්ගනිමාවකින් බෙල්ලන්විල පන්සල අසල ඔප්නින් ප්‍රොඩක්ෂන් වෙතින් අමතන්න 01.12.739.180 The Welcome Show. ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පැය තුන.
1: සාමාන්‍යයෙන් අපි කියනවානේ මම ඉපදුනෙත් මෙහෙ, මම ජීවත් වුනේත් මෙහෙ, මම මැරෙන්නෙත් මෙහෙ කියලා. හැබැයි ඔන්නෝයි කියන වාක්‍ය කිහිපය කියන්න වෙන්නේ රටක් තියෙනවා. නෝර්වේ රාජ්‍යයට අයිති ස්වල්බාඩ් දූපත් සමූහයේ තියෙන කුඩා නගරයක් තමයි ලෝන්ගේබියන් කියලා කියන්නේ. එතකොට මේ නගරයේ තමයි තමන් මැරුණට වලදාන්නවත් අයිතියක් නැත්තේ. ඒක තහනම්, නීතියෙන් තහනම්.
2: උත්තරද්‍රවයේ දක්ෂිණද්‍රවයේ පුදුම දේවල් සිද්ධ වෙන්නේ නේ. සමකයාශිත තමා විකාරම දේවල් සිද්ධ වෙන්නේ නේ. ඝර්ම කලාප රටවල
0: ඒ වගේ කතා අහන්න සතිය දිනවල උදේ 7ට The Welcome Show. සත්තර්මාපී වන්දනා පොසොන් පොහොදා ධර්මදේශනය.
3: මීදු හාමුදුරුව ඇවිල්ලා දහමෙන් කතා කරේ මනසට. තිස්ස රජතුමාගේ මනසටයි කතා කළේ, ප්‍රඥාවටයි කතා කළේ. එතනින් ඇරඹුණු දහම ප්‍රඥා ගෝචරෝ මිනිස්සු තුළ ස්ථාපනය කරන්න. උන්වහන්සේ වෙහෙසුනා, කැප වුණා. ඒ සියලු කැපකිරීම් අතිශයින් සාර්ථකයි.
0: දේශකයාණන් වහන්සේ පන්නිපිටිය දෙපානම සිරි ධම්මින්ද විහාරවාසේ පූජ්‍ය දර්ශනපති දිවුරුම්වෙල විනීත ස්වාමීන්ද්‍රයන් වහන්සේ පොහෝදා උදෑසන 7ට සුප්‍රීම් රේඩියෝ සත්තර්මාපේ වන්දනා. ලොව සුන්දරතම පාරාදීසේ
4: මන බැඳුණු ඇස නොගැටුණු තන් සොයා උතුම් යම් සත්‍චාරයක්.
0: Travel with Supreme.
4: සතිය දවස් පහේම The Welcome Show අහන්න. 89.1, 89.3

0: කියන්නේ ඒ සෙහින සැබෑ කරන වාසනාවට කියන තවත් නමක්. මේ NLB ධන නිධානය ලොතරැයිෙන් රුපියල් 20 ලක්ෂයේ ප්‍රථම තියාගේ දිනාගත් මැදිරිගිරියේ චන්දන කුමාර මහතා.
1: මගේ නම චන්දන කුමාර. මම මැදිරිගිරියේ. මම හැමදාම වාගේ ටිකට් ගන්නවා. ඒ අතරින් ධන නිධානයේ ටිකට් එක මට ජයමල්ලක් ලැබුණා. ඇත්තටම සතුටුයි. ඉතින් අපි වගේ දුෂ්කර පලාදගෙන මේ වගේ ටිකට් එකක් ඇදලා උදල් අතින් අපේ ජීවිතය වර්ධනය කර ගැනීමට ඒ මුදල අපේ ජීවිතයට අපි යොදා ගන්නවා. ඇත්තටම ජාතික ලෝතරය මණ්ඩලයට මේ වෙලාවේ මම බොහොමත්ම ස්තුතිය ප්‍රකාශ කරනවා. මම සාමාන්‍යයෙන් උදේට වැඩට යනකොට ටිකට් 2-3ක් ගන්න ටවුන් එකේ. එහෙම අරගත්ත එකක් තමයි මේ ඇත්තටම ලැබුණේ. අතාරින්න එපා. මේ වගේ ලොකු දිනුමක් අපට එකපාරට ලැබෙන්නේ නැහැ. ඒකින් දා රුපියල් 40කට දිනුමක් ලබා ගන්න පොඩි ට්‍රයි එකක් දෙන්න.
0: ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLB.
2: කාලේ වැලි තලාවෙන් වැසී ගියත් සමහර මතකයන් තවමත් හදවතේ සුවඳ දෙනවා.
3: සුවඳ දැනි දැනි දැනෙනවා.
0: සොඳුරු අතීතයේ සෙවණැලි අතරින් වර්තමානයේ ආදර සිතුවිලි සිතුවම් කරන Dream Night
2: සතියේ දිනවල රාත්‍රී 7ට
4: අනුග්‍රහය
5: එන්න

0: ඩෙංගු මාරාන්තිකයි. දැනුවත්වී වලකාලමු.
1: ඉවතලන ප්ලාස්ටික්, වීදුරු බඳුන්, බෝතල් සහ ටින් ආදිය එකතු කර ජලය නොරදෙනසේ තබා ගන්න. ඉවතලන ටයර් රාදියට වැලිපුරවා සිදුරු කර ජලය නොරදෙනසේ කපටා කරන්න.
0: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි. 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ. සුප්‍රීම් රේඩියෝ, මේක සුපිරියා.
1: ලෝක පාපන්දුවේ මහා සංග්‍රාමය
0: FIFA World Cup 2026 තරඟ විස්තර.
2: මෙවර ෆීෆා ලෝක කුසලාන පාපන්දු සැනකෙළි පළමු වටේ මහා සටන් අද දිනේ නිමාවට පත් වුණා. ඒ අනුව හෙට සිට ආරම්භ වන මෙම තරඟාවලියේ තීරණාත්මක පරිච්ඡේදයක තොරතුරු වෙත අවධානය යොමු කරන්නයි මේ සූදානම. කණ්ඩායම් 48ක් අතරින් වඩාත්ම දක්ෂ සහ වාසනාවන්ත කණ්ඩායම් 32 තෝරා ගැනීමේ මූලික අදියර නිමාවීමත් සමග මෙතැන් සිට ආරම්භ වෙන්නේ පැරදුනොත් ලෝක කුසලානින් ඉවතට විසිවන අතිශය බිහිසුණු රවුන්ඩ් ඔෆ් 32 හෙවත් දෙවැනි වටේ මහා සංග්‍රාමයයි. රන් කුසලාන සිහිනය වෙනුවෙන් කණ්ඩායම් තමන්ගේ උපරිම ශක්තිය සහ උපායම් දියත් කරන මෙම උද්වේගකර වටේ පළමු ප්‍රවේශය හෙට දිනේදී සනිටුහන් වනවා. ඒ කියන්නේ ජූනි මාස 29 වැනි සඳුදා දිනේදී ලෝක පාපන්දු පිටිය සලිත කරමින් දැවැන්ත මහා සටන් දෙකක් පැවැත්වීමට කටයුතු සූදානම්. හෙට අලුයම 12:30ට ලොස් ඇන්ජලිස් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන පළමු තීරණාත්මක ගැටුමේදී ප්‍රබල දකුණු අප්‍රිකානු කණ්ඩායමට එරෙහිව සත්කාරක කැනඩාව මුහුණට මුහුණලා තරඟ වැදීමට නියමිතව තිබෙනවා. තම මෞබිමේදී ප්‍රේක්ෂක ආකර්ෂණය මැද්දේ පිටියට පිවිසෙන කැනඩාව පරාජය කිරීමට දකුණු අප්‍රිකාව සතු ප්‍රහාරාත්මක උපක්‍රම කෙතරම් දුරට සාර්ථක වේද යන්න මුළු මහත් පාපන්දු ලෝකයම කුතුහලයෙන් යුතුව බලා සිටින කරුණක්. ඉන් අනතුරුව හෙට රාත්‍රී 10:30ට හූස්ටන් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අනෙක් සුවිශේෂී මහා සටනේදී ලෝක පාපන්දු පිටියේ ප්‍රබලීන් වන සුපිරි බ්‍රසීල කණ්ඩායම සහ ජපානය තරඟ වැදීමට නියමිතයි. හෙටින් ආරම්භන මේ වටය සැබවින්ම මෙවර ලෝක කුසලාන පිටියේ තීව්‍රතම වටයක් වනවා නොඅනුමානයි.
1: පාපන්දු ලෝක කුසලානයේ උණුසුම් තොරතුරු දැනගන්න රැඳී සිටින්න අප සමග
3: 89.1 89.3 Supreme Radio.

0: නවයයි එකෙන් අසු නවයයි තුනෙන් සුප්‍රීම් රේඩියෝ
1: ගොඩ වෙන ටිකට් ගන්න කට්ටිය ගොඩ වෙන්න බස් එක යන්න හදන්නේ
2: මල්ලි කොරෝනාගල් ටිකට් එකක් දෙන්න ප්ලීස් මේ අපිට නම් සෙකන්ඩ් වෙන්න බෑ ඔයත් ගන්න ටිකට් එකක් පොෂ් විදියට අයියා අපිට ටිකට් දෙකක් ට්‍රයලට
3: පිටරට උදවිය මය හිතේ අනේ මලේ අපිට කහට ගස් දිගලියට දෙන්නකෝ
2: අයියා මේ සින්දුවම දානවා නම් ෂොටක් අපිට ගැලපෙන දාන්න හරිද
1: හරි හරි ආහාරෙ මෙහෙන් කොහොම ආවත් දවල් 12ට අපි අහන්නේ සුප්‍රීම් රේඩියෝ ලන්ච් බ්‍රේක්
4: අතන මෙතන කොතනත් සතියේ දවස් පහම දවල් 12ට අහන්නේ
2: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් තමයි
5: සුප්‍රීම් ලන්ච් බ්‍රේක්
6: පෙරලිකාර සඳුදා
7: කේන්තියන්න හේතු මොනවද මෙන්න මේවා හරි
6: සුවබර අඟහරුවාදා
8: ආසත්මිකතාවේ සමහරක් වෙලාට පින්නන්නේ ගැස්ට්‍රයිටිස්
6: හැඩකාර බදාදා
9: ඔයා කොච්චර තෙල් දාලා හිටියත් පොණ්ඩේකට ඔයිල් උරා ගන්නෙ නැහැ
6: රසපිරි බ්‍රහස්පතින්දා
10: මුලින්ම කරන්න ඕනේ සෞටික හොදන පෙර
11: ජීවිතේ හැම දවසකටම අලුත් අර්ථයක් දෙන එකම තැන
5: සුප්‍රීම් ලයිෆ්ස්ටයිල් සතියේ දවස් පහේම උදේ 10ට දහම් අමාවෙන් වන්දනීය වූ පුදබිමක ප්‍රෞඪ අතීතය සොයා යන සම්මා වායාමය ශාසන ප්‍රදීපය
11: මෙවර මඩපාත ශ්‍රී ශෛලතලාරාම පුරාණ විහාරස්ථානයේ සිට පොසොන් පුන් පොහෝදා සවස 6ට
5: ශාසන ප්‍රදීපය
12: මෙච්චර ඉක්මනට උදේ වෙලාද

0: එකම රූටින් එක.
1: අනේ පුතේ, ඔය ටූත් පේස්ට් එක නෙවෙයි, ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක.
2: මොකද අනේ ඔය මේස් දෙක පටලන් පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
3: The welcome show. කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන hina වෙලා ආසාවෙන් පටන ගන්න දෝ පටන් ගන්න සතිය දවස් පහේම උදේ 7ට. The welcome show.
2: අනුග්‍රහය.
4: එන්න

0: ඉංජිනේරුවෙක් විදිහට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RV500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
1: මෙල්වා එක ලංකාවේ එක, අපේම එක.
2: 89.1 89.3 Supreme Radio.

0: දැන් වෙලාව රාත්‍රී 8යි.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලාව මතක් කළේ
2: වාර්තාපිට වාර්තා කබන කෝටි 8 NLB දනඩිතහනේ ලොතරැයියෙන් රුපියල් කෝටි 13.97 ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත ධන නිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

නවයයි එක අසු නවයයි තුන්න සුප්‍රීම් රේඩියෝ. අහසෙන් දිලේ පොළොවෙන් බලේ කොතනක්

0: රඩියෝ
1: හපනින් ඒවිනින් ්‍රයිව එක
0: ලීඩ් කරලා
2: ඔබ ඉන්නේ කොහෙද කියලා
3: ඔරු කියන ඉතින් මට උගලට මොරු කියන්න බෑනේ
4: බොනි කර තරුවක් තමත් බොනි කර තරුවක්
1: බැක් ටු බැක් සින්දු අහන්න
5: Let's go
0: Every weekday at 4 PM in Porto with Ashi Ali සත්කර්මාබී වන්දනා පොසොන් පොහෝදා ධර්මදේශනය
6: මීදු හාමුදුරුව ඇවිල්ල දහමෙන් කතා කරේ මනසට තිස්ස රජතුමාගේ මනසටයි කතා කළේ ප්‍රඥාවටයි කතා කළේ එතනින් ඇරඹුණු දහම ප්‍රඥා ගෝචරෝ මිනිස්සු තුර ස්ථාපනය කරන්න උන්වහන්සේ වෙහෙසුනා කැපවුණා එ සියලු කැපකිරීම් අතිසයින් සාර්ථකයි
0: දේශකයාණන් වහන්සේ පන්නිපිටිය දෙපානම සිරි දම්මින්ද විහාරවාසේ පූජ්‍ය දර්ශනපතේ දෙවුරුම්වෙල විනීත ස්වාමීන්ද්‍රයන් වහන්සේ පොහෝදා උදෑසන හතට සුප්‍රීම් රේඩියෝ සත්ධර්මාභී වන්දනා
5: The Welcome Show
7: ඇහෙන අහන කතාතර රසකතා ඇහෙන පෑතුන
8: සාමාන්‍යයෙන් අපි කියනවානේ මම ඉපදුනෙත් මෙහෙ මම ජීවත් වුනේත් මෙහෙ මම මැරෙන්නෙත් මෙහෙ කියලා. හැබැයි ඔන්නෝයි කියන වාක්‍ය කිහිපය කියන්න වෙන්නේ රටක් තියෙනවා. නෝර්වේ රාජ්‍යයට අයිති ස්වල්බාන් දූපත් සමූහයේ තියෙන කුඩා නගරයක් තමයි ලෝන්ගේබියන් කියලා කියන්නේ. එතකොට මේ නගරයේ තමයි තමන් මැරුණට වල දාන්නවත් අයිතියක් නැත්තේ. ඒක තහනම් නීතියෙන් තහනම්.
9: උත්තරද්‍රවයේ දක්ෂිණද්‍රවයේ පුදුම දේවල් සිද්ධ වෙන්නේ නේ. සමකයාශිත තමා විකාරම දේවල් සිද්ධ වෙන්නේ නේ. ඝර්ම කලාප රටවල
7: ඒ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට
5: The Welcome Show 89.1 89.3 Supreme Radio

0: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙනේනු.
1: එම මෙහෙම
2: පස්වාන් දහසකන සමාවසර රාජෝත්තම අනන් වහන්ස,
0: අහල පහල නිවැසියන්ට බාධාවන ලෙස තා ഘോഷා පවත්වන්නේ මන්ද? අවසව.
3: අනේ මහරජතුමනි, මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නැහැ. දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මෝ.
0: ඈ හැබෑවට
4: සතිය දවස් පහේම දවල් දෙකට
5: සින්දු කෆේ විත් නිමේෂා. ඩෙංගු මාරාන්තිකයි, දැනුවත් වී වලකනමු.
4: ඩෙංගුන රෝගය සඳහා සුදුසුයයි ප්‍රචාරය වන අත්පිහෙත් හා ව්‍යාජ ඖෂධයන් භාවිතා කිරීමෙන් වළකින්න. තද උණ, වමනය, හිසරදය, ඇඟපත වේදනාව, මුහුණ හා උඩුකය ප්‍රදේශයෙහි රත් පැහැගතිය, සමමත කුඩා ලේ පැල්ලම් මතුවීම හා සුළු වශයෙන් සිදුවන ලේ කැලීම් තත්ත්වයන් නැත්නම් නොපමාව නිවැරදි වෛද්‍ය උපදෙස් ලබා ගන්න.
5: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි. සුප්‍රීම් රේඩියෝ, මේක සුපිරියක්.

0: අසුනවයයි එකෙන් අසුනවයයි තුනෙන් සුප්‍රීම් රේඩියෝ පෙරලිකාර සඳුදා
1: කේන්ති යන්න හේතු මොනවද? මෙන්න මේවා හරි
0: සුවබර අඟහරුවාදා
2: ආසත්මිකතාවේ සමහරක් වෙලාට පින්නන්නේ ගැස්ට්‍රයිටිස්
0: හැඩකාර බදාදා
1: ඔයා කොච්චර තෙල් දාලා හිටියත් කොණ්ඩෙකට ඔයිල් උරා ගන්න නැහැ.
0: රස පිරි බ්‍රහස්පතින්දා
3: මුලින්ම කරන්න ඕනේ සෞටික හොදලා පෙරල
4: ජීවිතේ හැම දවසකටම අලුත් අර්ථයක් දෙන එකම තැන
5: සුප්‍රීම් ලයිෆ්ස්ටයිල් සතියේ දවස් පහේම උදේ 10ට
6: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එකම රූටින් එක.
3: අනේ පුතේ, ඔය ටූත් පේස්ට් එක නෙවෙයි, ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක.
4: මොකද අනේ ඔය මේස් දෙක පටලන් පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
5: The welcome show. කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන hina vela aasave patana gannatu patan ganna satiya dawas pahema ude 7ට The welcome show.
4: අනුග්‍රහය.
7: වාර්තා පිට වාර්තා කබන කෝටි 8 NLB දනඩ තහනේ ලොතරැයියෙන් රුපියල් කෝටි 13.9 ඉක්ම වූ දවන්ත සුපිරිතයග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
8: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ගණකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා.
9: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
10: දහම් අමාවෙන් වන්දනීය වූ පුදබිමක ප්‍රෞඪ අතීතය සොයා යන සම්මා වායාමය ශාසන ප්‍රදීපය.
11: මෙවර මඩපාත ශ්‍රී ශෛලතලාරාම පුරාණ විහාරස්ථානයේ

0: සිට පොසුන් පුන් පොහෝදා සවස හයට
1: ශාසන ප්‍රදීපය අසු නවයයි එක අසු නවයයි තුන දිවයින පුරා

89.1 89.3 Supreme Radio. Supreme.

0: అందులకు ప్రథమ ప్రేమ
1: అసు 89.3 సుప్రీం రేడియో ජීවිතේට සිහින තියෙනවා NLB කියන්නේ ඒ සිහින සැබෑ කරන වාසනාවට කියන තවත් නමක් මේ ගොවිසෙත ලොතරැයියෙන් රුපියල් 20 ලක්ෂයේ ප්‍රථම තයාගයේ දිනාගත් නුවරඑළියේ එරන්ද පත්මකුමාර මහතා
2: අයුවන් මම එරන්ද පත්මකුමාර මං ආවේ නුවරඑළිය ඉඳලා මටත් ගොවිසෙත දිනුමක් ඇදුනා අද මං ඒ දිනුම ගන්න ආවා සෑහෙන පිරිසක් අද ඇවිල්ලා තිබුණා තයාග ලබා ගන්න ඒ වගේම තරුණ පරම්පරාවටත් මං වගේම කියන්නේ විශ්වාසයෙන් යුතුව ටිකට් පත් ගන්න ඔබටත් දිනුම් අවස්ථාවක් ලැබේ හැමදාම වන්නම් කියන්නේ හැකි පමණින් ගන්න ගත්තොත් තමයි දිනුමක් ඇදෙන්නේ ඇත්තට මමත් විශ්වාස කරේ නෑ මටත් දිනුමක් ආවට පස්සේ තමයි මං විශ්වාස කරේ මේක ඇත්ත දෙයක් කියලා හැමදාම ගන්න කියලා තමයි ඉල්ලීමක් කරන්නේ. බොහොම ස්තුතිවන්ත වෙනවා ජාතික ලොතරැයි මණ්ඩලයට මේ වගේ ජයග්‍රහණي ලබා දෙනවට.
1: ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLB.
3: ගොඩ වෙන්න ටිකට් ගන්න කට්ටිය ගොඩ වෙන්න බස් එක යන්න හදන්නේ.
4: මල්ලි කොරනාගල් ටිකට් එකක් දෙන්න ප්ලීස්. මේ අපිට නම් සෙකන්ඩ් වෙන්න බෑ. ඔයත් ගන්න ටිකට් එකක් පොෂ් විදියට. අයියා අපිට ටිකට් දෙකක් ජුවැලට.
5: පිටරට උදවිය මය හිතේ අනේ මලයෝ අපිට කහට ගස් දිගිලියට දෙන්නකෝ
4: අයියෝ මේ සින්දුවම දානවා නම් චුට්ටක් අපිට ගැළපෙන දාන්න හරිද
3: හරි හරි ආහාරෙන් මෙහෙන් කොහොම ආවත් දවල් 12ට අපි අහන්නේ සුප්‍රීම් රේඩියෝ ලන්ච් බ්‍රේක්
6: අතන මෙතන කොතනත් සතියේ දවස් පහම දවල් 12ට අහන්නේ
4: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් තමයි
7: සුප්‍රීම් ලන්ච් බ්‍රේක්
8: ලොව සුන්දරතම පාරාදීසේ
9: මන බැඳුණු ඇස නොගැටුණු තැන් සොයා උතුම්ම යම් සංචාරයක්
8: Travel with Supreme
9: සතියේ දවස් පහේම
10: The Welcome Show අහන්න
11: 89.1 89.3 Supreme Radio

0: නවයයි එකෙන් 89යි තුනෙන් සුප්‍රීම් රේඩියෝ.
1: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එකම රූටින් එක.
2: අනේ පුතේ, ඔය ටූත් පේස්ට් එක නෙවෙයි, ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක.
3: මොකද අනේ ඔය මේස් දෙක පටලන් පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
4: The welcome show.
5: කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන hina vela aasawen patana gannatu patan ganna satiya dawas pahema udey hatata
4: the welcome show
3: anugrahaya
6: meltdol hisarathaya una semprathishyawa angapata vedanawa apahasu dina sadaha ikman sahalaya meltdol parasitamol visheshayaki
7: satdharma be vandana posun pohoda dharma deshanaya
8: මීදු හාමුදුරුව ඇවිල්ල දහමෙන් කතා කරේ මනසට. තිස්ස රජතුමාගේ මනසටයි කතා කළේ, ප්‍රඥාවටයි කතා කළේ. එතනින් ඇරඹුණු දහම ප්‍රඥා ගෝචරෝ මිනිස්සු තුළ ස්ථාපනය කරන්න. උන්වහන්සේ වෙහෙසුනා, කැප වුණා. ඒ සියලු කැපකිරීම් අතිශයින් සාර්ථකයි.
7: දේශකයාණන් වහන්සේ පන්නිපිටිය දෙපානම සිරි දම්මින්ද විහාරවාසේ පූජ්‍ය දර්ශනපතේ දෙවුරුම් වෙල විනීත ස්වාමීන්ද්‍රයන් වහන්සේ පොහෝදා උදෑසන හතට සුප්‍රීම් රේඩියෝ සත්ධර්මාභේ වන්දනා. ඩෙංගු මාරාන්තිකයි, දැනුවත් වී වලකනමු.
3: ඔබගේ ගෙවත්ත පමණක් නොව, ගේ වටා ඇති ජලය කලා යන කාණු පත්තිත හැකිතාක් පිරිසිදුව තබා ගන්න. ප්ලාස්ටික්, පොලිතින් පමණක් නොව, ස්වභාවිකව ජලය රැඳිය හැකි ස්ථාන පිළිබඳව අවධානය යොමු කරන්න.
7: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි.
0: 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ.
9: සුප්‍රීම් රේඩියෝ, මේක සුපිරියක්.

0: සුප්‍රීම් රේඩියෝ දහම් අමාවෙන් වන්දනීය වූ පුදුබිමක ප්‍රෞඪ අතීතය සොයා යන සම්මා වායාමය ශාසන ප්‍රදීපය
1: මෙවර මඩපාත ශ්‍රී ශෛලතලාරාම පුරාණ විහාරස්ථානයේ සිට පොසම්පුන් පොහෝදා සවස 6ට
0: ශාසන ප්‍රදීපය The Welcome Show. ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පෑ තුන.
2: සාමාන්‍යයෙන් අපි කියනවානේ මම ඉපදුනේත් මෙහෙ, මම ජීවත් වුනේත් මෙහෙ, මම මැරෙන්නෙත් මෙහෙ කියලා. හැබැයි ඔන්නෝයි කියන වාක්‍ය කිහිපය කියන්න වෙන්නේ නැති රටක් තියෙනවා. නෝර්වේ රාජ්‍යයට අයිති ස්වල්බාන් දූපත් සමූහයේ තියෙන කුඩා නගරයක් තමයි ලෝන්ගේබියන් කියලා කියන්නේ. එතකොට මේ නගරේ තමයි තමන් මැරුණට වලදාන්නවත් අයිතියක් නැත්තේ. ඒක තහනම්, නීතියෙන් තහනම්.
3: උත්තරාද්‍රවයේ දක්ෂිණාද්‍රවයේ පුදුම දේවල් සිද්ධ වෙන්නේ නේ. සමකයාශිත තමා විකාරම දේවල් සිද්ධ වෙන්නේ නේ. ඝර්ම කලාප රටවල
0: ඒ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට The Welcome Show
2: බලන්නකෝනේ අපේ ළමයට හරි ලස්සනට සින්දු කතන්දර කියන්න පුළුවන්. හැබැයි ඉතින් ඒවට තැනක් නැහනේ.
4: ඇයි යන්නේ? සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩක් උදෑසන තියන්නේ.
5: අපිට ජපාන් ඉගෙන ගන්නත් පුළුවන්. ලස්සන ලස්සන කතන්දර අහන්න පුළුවන්නේ.
0: හැඩකාර දඟකාර පොඩිත්තු වෙනුවෙන්මයි
5: මේ ඔක්කොටම සතියේ දින පහම උදේ 6 ඉඳන් 7 වෙනකන් සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩන්ගේ උදැසන අහනෝනේ
6: 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ

89.3 සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ

Asuna vyai eka asuna vyai tuna Supreme Radio.

89.1 89.3 Supreme Radio.

89.1 89.3 Supreme Radio.

Asunavia y Tuna. Supreme Radio. Magiyanda. Magiyanda.

0: එක 89.3
1: Supreme Radio.

0: අසුනවයයිතුන
1: සුප්‍රීම් රඩියෝ
0: මගේ හඬ මගේ රටේ.

89.1 89.3 Supreme Radio.

අසුනවයයි එක අසුනවයයි තුන සුප්‍රීම් රේඩියෝ. ඔහුගේ හඬ.

Tsunami ay ikre, a tsunami ay tunay. Supreme Radio.

89.1 89.3 Supreme Radio.

89.1 89.3 Supreme Radio.

89.1 89.3 Supreme Radio.

ජය පිරිත සියලු රෝගයන්ටද යක්ෂ භයටද ග්‍රහ දෝෂවලටද යහපත් ප්‍රතිඵල අත්කර දෙන බව පුරාතනයේ සිට පැවතින ජන විශ්වාසයයි. ජය පිරිත ශ්‍රවණය කරන ඔබටද සියලු රැකවරණය ලැබේවා.

රත්නමාලී ගාථාත්‍රය. මේ මහානුභාව සම්පන්න ඉතා අනර්ග ගාථාරත්නය අතිශ්‍රේෂ්ඨ ශ්‍රී දළදා මැදුරෙහි සිත්තම් කර තිබේ. රුවන්වැලි මහා චෛත්‍යයේ අඩිතාලමට යොදා ඇති මෙම අනර්ග ගාථාරත්නය මාතලේ අලු විහාරයේ පුස්කොළ පොත්වල ලියා නිධන්ගත කොට ඇත. බුද්ධ, ධම්ම, සංඝ යන ත්‍රිවිධ රත්නයේ ගුණ වර්ණනා කරන ලෙස ඉතා බලවත් අක්ෂර යෝගයකින් මෙය නිබන්ධනය කොට ඇත. ඉතා ශ්‍රද්ධාවෙන් උදේ, සවස සහ සෑම යහපත් කටයුත්තකටම පෙර කියවීමෙන්, ශ්‍රවණය කිරීමෙන්, දර්ශනය වීමෙන් ත්‍රිවිධ රත්නයේ ගුණ ලැබී ගත සිත සූපත් වේ. සියලු දුක්, භය, රෝගයන් වෙනසී සියලු සම්පත උදා වේ. රටට සෞභාග්‍ය උදා වේවා. සියලු උවදුරු දුරු වේවා. සියලු දෙනාගේම ප්‍රඥාව වැඩේවා. සියලු සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා.

අන්තරාය නිවාරණ පිරිත බුදුවරයෙකුගේ දිවියට සමනක් ඝන රැසට දෙතිස් මහා පුරිස් ලකුණට බුදුවරයෙකු ලබන සිව්පසයට කිසිවෙකුට විපතක් කළ නොහැකිය. මේ සතර අද්භූත ධර්මයන්ගේ බලයෙන් සියලු කරදර මාරක අපල සියලු වසංගත රෝග දුරු වේවා. මානසික ප්‍රීතිය උදා වේවායි සත්‍යක්‍රියා කරමු.

අංගුලිමාල ආරක්ෂාව. අංගුලිමාල මහරහතන් වහන්සේ බොහෝ දිනෙකුගේ පීඩාවට ලක් වූහ. බුදු පියාණන් වහන්සේ එම පීඩාවන්ගෙන් මිදීමට උන්වහන්සේට මේ ගාථා රත්නය කියා දුන්හ. සතුරු පීඩා ඇති කාහට වුවත් මෙය භාවිත කළ හැකි. සතුරෝ මිතුරෝ වෙති.

සම්බුදු රජාණන් වහන්සේගේ ශාසනයේ ලාභීන් අතර අගතැන්පත් රහතන් වහන්සේ සීවලී මහා රහතන් වහන්සේය. ඒ උතුම් සීවලී මහා රහතන් වහන්සේගේ මහා තේජානුභාවයෙන් ධනය, කීර්තිය වර්ධනය වේවා. භව භෝග ආහාර පාන සුලභ වේවා. රජ බිය, සොර සතුරු බිය දුරු වේවා. ඔබේ කායික මානසික සුවය වර්ධනය වේවා. මේ මහානුභාව සම්පන්න සීවලී පිරිත සෑම දිනකම ඔබේ නිවසේ, ව්‍යාපාරික ස්ථානයේ, සේවා ස්ථානයේ, රථවාහන ආදී ශ්‍රවණය කිරීමෙන්, සිහිපත් කිරීමෙන්, සජ්ජායනා කිරීමෙන් සියලු යහපත උදා

89.3 සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ.

වහන්සේ විසින් දේශනා කර වදාළ මෙලව සහ පරලොව දියුණුව යහපත සලසන අප්‍රමාණ ගුණ ඇත්තා වූ මෙම මහපිරිත් දේශනාවේ බලයෙන් ඔබ සැමට සියලු

ජය සිද්ධි මහිද්දි මහාගුණං අපරිමිත පුඤ්ඤාධිකාරස්ස සබ්බන්තරාය නිවාරණ සම

සිතේ බිය සහ සැකය දුරු කර පෞරුෂය සහ තේජස වර්ධනය කරන නපුරු බලපෑම් වලින් ආරක්ෂාව සලසන සුවිශේෂී ආරක්ෂක පිරිතක් වන මෝර පිරිත මගින් අද දිනේ අප බලාපොරොත්තු වන සියලු කටයුතු සාර්ථක කර ගැනීමට ආශිර්වාද ප්‍රාර්ථනා කරමු.

නවයයි එක අසු නවයයි තුන සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ මේක සුපිරියක්.